0: තමයි. ඉතින් කොමල මේ ස්වීඩන් තමයි ඉස්සරහින් ඉන්නේ 64.6ක් එක්ක. ඊට පස්සේ ස්විට්සර්ලන්ඩ් ඉන්නවා 29.8ක් එක්ක, අයර්ලන්ඩ් ඉන්නවා 26.3ක් එක්ක. ඉතින් කොමල දැන් ওই ප්‍රශ්නෙත් එක්ක අර රෙබෙකාගේ චෝදනාව දැන් මේ වෙනකොට ඉංග්‍රැන්ඩ්ලගේ ඒගොල්ලන්ගේ රටේ ඔක්කොම යටිතල පහසුකම් අන්තර්ජාල වේග සීමාවන් වෙනස් කරන්න පුළුල් කරන්න හේතුවක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ කෝච්චි වලට දුර ගමන් යන කෝච්චි වල දැන් සමහර ඉංග්‍රැන්ඩ් වගේ ලොකු රටක් නිසා දූපතක් වුණාට ඒගොල්ලන්ගේ කෝච්චි වල දැන් දුරත් එක්ක ඉන්ටර්නෙට් ෆැසිලිටි එක වැඩි කරලා තියෙනවා.
1: රයිට්.
0: ඉතින් රෙබෙකාගේ ප්‍රශ්නේ මම හිතන්නේ निराකරණය වෙයි. යාට දැන් වැඩට යන ගමන් ඔක්කොම ඕකේ කරලා මේ ප්‍රශ්න ටික निराකරණය කරගෙන යන්න පුළුවන් හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් බලන්න නේ. ඒ කියන්නේ මේ ලිවින් ස්ටෑන්ඩඩ් එක මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල්.
1: ඔව්.
0: ඒගොල්ලෝ ඉල්ලන්නේ මේ වෙන වෙන දේවල් නෙමෙයි.
1: Wi-Fi එකේ ස්පීඩ් එක.
0: අපි නම් ඉල්ලන්නේ කෝච්චි එන්න කියලානේ.
1: අපි කියන්නේ කෝච්චිය වෙලාවට එන්න කියලා. ඒක
0: කෝච්චිය ප්‍රශ්නයක් නෑ. කෝච්චිය තුලේ ඉන්බිල්ට් Wi-Fi ස්පීඩ් එක.
1: ඔව්. ඒකේ කෝච්චිය ඇතුලේ සීට් එක ප්‍රශ්නයක්වත් එහෙම ඒකුත් නෙමෙයි.
0: නෙමෙයි. දැන් ඒ කියන්නේ හරි දැන් ෆෝන් තියෙනවා. ෆෝන් වලට මොබයිල් ඩේටා කනෙක්ෂන් තියෙනවානේ. එහෙම හරි යන්න පුළුවන් Wi-Fi වැඩ නැත්නම් අපි එහෙමනේ වෑන් එක වැඩ නැත්නම් ෂටර් එක අරගෙන හරි යනවා. එහෙම නෙමෙයි. මේක අපිට ඕන. මේක අපි අයිතිවාසික ගමන් මෙන්න ස්පීඩ් එක අඩුයි. සමස්තයක් විදිහට ගත්තත් ඉංග්‍රැන්ඩ් වල ස්පීඩ් එක අඩුයි. ඒකින්ද මේක අපිට වහා ක්‍රියාත්මක කරන පරිදි හදලා දෙන්න කියලා ඔන්න රජයට කියලා දැන් රජයත් ඒක ප්‍රතිපත්තිමේ තීරණයක් විදිහට අරන්
1: තියෙනවා.
0: 90%ක් දක්වා එංගලන්තේ කෝච්චි වල ඉන්ටර්නෙට් පහසුකම සංවර්ධනය කරලා දෙන්න
1: කියලා.
0: ඉතින් අපි කියවනේ ලිවින් ස්ටෑන්ඩඩ් එක. ලිවින් ස්ටෑන්ඩඩ් එක ගැන ඔයත් හිතන්න ඕන. එහෙම නිකන් ජීවත් වෙනවට ජීවත් වෙන්න එපා කියලා තමයි අපි වාට කියන්නේ. ඉතින් එහෙම හිතනවා නම් ඔයා අනිවාර්යෙන්ම ඔයා ජීවත් වෙන්න තෝරගන්න තැනගෙන සැලකිලිමත් වෙනවානේ. ඒක ඉඩමක් වෙන්න පුළුවන්, අපාර්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්, රෙසිඩෙන්ට් එකක් වෙන්න පුළුවන්, මේ ඕනම තැනක්. ඒ තැනගෙන ඔයා සෑහෙන්න සැලකිලිමත් වෙනවා. ඉතින් එහෙම ඔයාගේ ලිවින් ස්ටෑන්ඩඩ් එක ඉම්ප්‍රූව් කරන තැනක් ගැන ඔයා හොයනවා නම්, සැලකිලිමත් වෙනවා නම්, කඩවත ප්‍රයිම් ගෲප්ලා එයාලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන තියෙනවා. නුවර පාරට මීටර් 300යි ඇවිදින දුරකින් තියෙන්නේ.
1: ඊට
0: පස්සේ දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග යා කරන්න පුළුවන් ප්‍රධාන පිවිසුමක් තියෙනවා කඩවත පිවිසුමේ ඉඳලා. ඉතින් ඒකටත් බොහොම සමීපයි, විනාඩි 3ක වගේ දුර තමයි තියෙන්නේ.
1: ඒ
0: වගේම තමයි මේක ඇතුළට ගියාට පස්සේ මේක ඇතුළේ ඔයාට ස්විමින් පූල් හම්බෙනවා, කිඩ්ස් පූල් හම්බෙනවා, ජිම් එක හම්බෙනවා, මල්ටි ෆන්ක්ෂනල් හෝල් හම්බෙනවා, ස්කයි ගාර්ඩන් හම්බෙනවා, 24/7 security and CCTV හම්බෙනවා. මේ හැම දෙම ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. මේක අර වෙනම නගරයක් වහා සමාන තැන. ඉතින් ඒ වගේම තමයි මේ හැම දෙම ඔයාගේ ලිවින් ස්ටෑන්ඩඩ් එක අප් කරන මේ හැම දෙම ඔයාට හම්බ වෙන්නේ රුපියල් මිලියන 31කට. රුපියල් මිලියන 31කට මේක හම්බ වෙනවා. මේක තව ටික දවසකින්, ඒ කියන්නේ තව අවුරුදු 5-10ක් ඉස්සරහට ගියාට පස්සේ මේ වටිනාකම ඔයා දැන් රුපියල් මිලියන 31ක් දීලා ගත්තට රුපියල් මිලියන 51ක් වෙනකන් වැඩි වෙන්න පුළුවන් කියලා ප්‍රයිම් ගෲප්ලා කියනවා. එතකොට මේක ඔයාට හොඳ ආයෝජනයක්. ඉතින් 13/22 හොට්ලයින් එකෙන් කෝල් එකක් දීලා ඔයාට පුළුවන් මේ ගැන වැඩි විස්තර දැනගෙන මේ අපාර්ට්මන්ට් එක වාගේ කරගන්න. මොකද ලිවින් ස්ටෑන්ඩඩ් එක කියන්නේ ලෝකෙ වෙන තැනක තියෙන එකක්. තේරුණානේ? කෝච්චියේ ගමන ඒවා ඔක්කොම සාමාන්‍යයි. කෝච්චියේ Wi-Fi දෙන්නත් ඕ.
1: අපිට එතෙන්ට යන්න බෑ. ඒුණාට අපි යන්න බෑ නෙමෙයි. ඉතින් කවද යන්න ඕනේ කවද යයිද දන්නේ නැහැ. හැබැයි ඊට කලින් අපේ බේසික් ලිවිං ස්ටෑන්ඩඩ්ස් ගැනවත් අපි හිතන්න ඕනේ.
0: ඒකට ඉතින් රෙබෙකලා වගේ පුරවැසියෝ ඉන්න ඕන. තමන්ගේ අයිතිවාසිකම් මොනවද කියලා දන්න. ඒ අයිතිවාසිකම් ඉල්ලන, ඒවට ආණ්ඩුත් එක්ක තර්ක කරන බලන්න. එයා හරි සාමාන්‍ය කාන්තාවක්
1: නේ
0: සාරා. සාමාන්‍ය ඔය මේ පුණ්‍ය ආයතනයක වැඩ කරන කවුන්ස් දින තරුණ ගෑනු කෙනෙක්. එයා ගිහිල්ලා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නවා. ඒ අයිතිවාසිකම් අවසානයේදී මුළු රටම එකතු වෙලා භුක්ති විඳිනවා.
1: සමහර විට මේ ගොඩක් තෑන්ක් කරන අය රෙබෙකාට කට්ටියට කියා ගන්න බැරුව
0: හිටියා. ඔව්. ඉතින් ඒ චෝදනාව තමන්ගේ මේල් ටික යවා ගන්න බැරි චෝදනාව තමයි. මේ වගේ ජාතික ප්‍රශ්නයක් වෙලා ජාතික විසඳුමක් හොයන තැනට පත් වුණේ.
1: පත් වෙලා තියෙන්නේ. හරි. දැන් රෙබෙකලා වගේ කට්ටිය හැදෙන්නේ හොඳ ජොබ් එකක් කරලා,
0: අන්න
1: ඒ කියන්නේ හොඳ මොනවාද self improvement progression ඒවා තියෙන කට්ටිය තමයි ඒ වගේ ඉස්සරහට යන්නේ.
0: ඔව්. ඒ කියන්නේ මේ තමන් ඉගෙනගත්තු දෙයට තමන්ට වටිනාකමක් තියනවා කියලා දැනෙන්න ඕන.
1: අනිවාර්යයෙන්.
0: නේ. ඊට පස්සේ තමන් ඉගෙනගත්තු දෙයින් තමන් මේ කරන රැකියාව තමන්ට වටිනාකම් එකතු කරනවා කියලා දැනෙන්න ඕන.
1: තමන්ට දෙයක් දෙනවා කියලා තේරෙන්න
0: ඕන. ඉතින් ඒ ඔස්සේ ඔයා හදාගන්නේ වටිනාකම් වෙන්න පුළුවන්, ගුණාංග වෙන්න පුළුවන්, අත්පත් කරගන්න දේවල් වෙන්න පුළුවන්. මේවත් එක්ක තමයි ඔයා අර රෙබෙකලා වගේ ස්වාධීන කට්ටිය බවට, මේ ගැහැණුන් මිනිසුන් බවට, පිරිමින් බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඔයාලට මතක් කරනවා යන්න ඔයා සදාහරිත ප්ලාන්ටේෂන් එකට. දැන් ඔන්න එයාලා ඔයාට ජොබ් ඔපචුනිටීස් ගොඩාක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක හරිම විශේෂයි. මොකද දන්නවද?

රයාල කාර්ය සහායක තනතුරු ඉදලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුරු වෙනකන් ලොකු රේන්ජ් එක තනතුරු සංඛ්‍යාවකට ඔයාලා දැන් ඉල්ලුම් කරන්න පුළුවන්. ඔයා A level කරලා ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඉල්ලුම් කරන්න. ඔයා මේ වෙනකොට ඩිග්‍රී එක කරලා ඉන්න කෙනෙක් නම් ඩිග්‍රී සර්ටිෆිකේට් එක අතේ තියාගෙන මොනවද කරන්න කියලා කල්පනා කරනවා නම් ඔයාට පුළුවන් ඉල්ලුම් කරන්න මෙතනට. ඒ වගේම තමයි ඔයා මේ වෙනකොටත් කරන රැකියාව ගැන ඔයා තෘප්තිමත් නැත්නම් ඒත් ඔයාට පුළුවන් මෙතනට ඉල්ලුම් කරන්න. ඒ වගේම තමයි ඔයා මේ වෙනකොට part time job එකක් අර්ධකාලීන රැකියාවක් ඔයන විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න නැත්නම් වෙනත් උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාටත් පුළුවන්කම තියෙනවා ඔයාගේ චාන්ස් එක try කරලා බලන්න. ඉතින් ඔය ඔක්කොම ඔයාගේ CV එක යවන්න ඕන මෙන්න මේ නම්බරයකට 076 441 1648 076 441 1648 කියන නම්බරයකට වඩ කෙලින්ම WhatsApp through send කරන්න පුළුවන් ඔයාගේ CV එක. එහෙමත් නැත්නම් careers@sadaharita.com careers@sadaharita.com කියන email එකටත් ඔයාට පුළුවන් ඔයාගේ CV එක යවන්න. මොකද යවලා බලන්න ඔයාට ඒ chance එක හම්බුනොත් ශ්‍රේෂ්ඨ ඉහළම වැටුප් දිරි දීමනා කොමිස් අතිකාල දීමනා බෝනස් විදේශ සංචාර ඒ වගේම තමයි විදේශ ශිෂ්‍යත්ව වෙනත් ශිෂ්‍යත්ව බොහෝ ප්‍රමාණයක් ඔයා වෙනුවෙන් සෞදානම් කරලා තියෙනවා සදාහරිත ප්ලාන්ටේෂන්.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM. Velava oba veta gena enne.
1: Cinderella wage mannan inne mama beera ganna kavurut tanaka.
2: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
3: උදේ 9 විනාඩි 42යි දැන්.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට. ඔබත් අදම රස බලන්න.
5: හැමෝම බහගන්න. රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
6: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
5: කිරි, තේ, සීනි එක පැක් එකකිනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
6: රත්ති 3 in 1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
5: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
2: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ. දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: ඒක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
8: Meltol හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
9: ලීසින්ග් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින්ග් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින්ග් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
10: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
11: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0767877 WhatsApp කරන්න.
12: Coca-Cola රස දෙ නොදිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net FM කණ්ඩායමේ ඉන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 3 කෑගල්ල. ජුනි 4 නාවල පිටිය.
13: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.

0: happening when they love me. Happening when they love me.
1: Happy එකේ අහන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකම්.

0: FM Anupaha, FM Anuhatrai Dashmaata, Net FM.
1: Black curry ka rasa balanna den oyat kemathi athi neda menna maathara freeland black curry rasa soya meat black curry rasata masnuka maskanna
2: asima pariksha kara ev bike ekak dina ganna wedi vistar sandaha vision care hearing solutions amathanna 0777 76 76 10
3: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
4: දින 400ක ජේෂ්ඨ පුරව සිස්තාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුලි සමාගම කි.

0: Green Cabs. Your city, your ride.
1: කොහෙන්ද මේ JBL එක?
2: Keels එකෙන්.
3: රුපියල් 3000කට වැඩියෙන් Keels එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Keels එන්න. Spin කරන්න, win කරන්න. කොන්දේසි සනීප වෙන්න නදලවේ.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: ඒ ඩීටේල් data ඇබිලිටිය උන්නේ අමාරුවක් ආවා බෙහෙත් ගත්තා මට වේදනාව අඩු වෙන්නේ නැහැ මට දැනගන්න ලැබුණා මේ ප්‍රවණ කළ ආයුධ මා බෙහෙත් කරලා ආවි බෙහෙත් කරනවා කියලා සංස්කෘතිය ගියා විරතරු මාත්‍ය මම ගෙන්නේ මම වාර හතරක් වෙනකල් බෙහෙත් ගත්තා මාසෙ තුනක වගේ කාලයක් රෝගීත්වය සුව වුණා
1: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777
0: FM Algo Town
5: brought to you by
1: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin
6: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
7: Melwa eka Lankawa eka
8: Lankama BYD pradarshanagareta pibisa rajya sevaka obe BYD wahanaya adama wen karawa ganna වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
3: රුපියල් 3000කට වැඩියෙන් Keels එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Keels එන්න. Spin කරන්න. Win කරන්න.
9: සදා හරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
10: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
11: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ Swiss Tech Aluminum Quotation එකත් 0776 780 WhatsApp කරන්න.
12: වෙනස්ම රසයක්, වෙනස්ම විදියට. Vijay Instant Noodles. රස හතරකින්.
13: දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අවතන්න 0112 200 200. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකි.
14: ඇසීම අටත. Channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට. Vision Kia Hearing Solutions. අවතන්න 0777 77 76 10.
15: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
0: Net FM Algo Town.

0: දැන් නමයි විනාඩි 53යි අල්ගටාවම වෙලාව දැන් අපි තුන් දෙනා යන්න හදන්නේ
1: දැන් ඇති
0: හරිද අද ඇති හිටියා
1: දැන් ඇති
0: ඒ වුණාට යන්නේ කොහෙටද දන්නවද
1: කොහෙටද යන්නේ
0: කීල්සේ පැත්තට
1: ආ හරි වෙලාව හරි මේ කියන්නේ දැන් 9:54 කියන්නේ හරි තවට
0: නැකත හරි ඔව්
1: කීල්සේ පැත්තට තමයි ගැලින්ම සාරා සේන්දු වෙන්නේ
0: සේන්දු වෙන්නේ
1: මොකද කීල්ස් එකට ගියාට පස්සේ වාට දැන් පුළුවන් කීල්ස් නිෂ්පාදන තියෙනවා අපි වාර හැම වෙලේම කිව්වා 360කට වැඩි ප්‍රමාණයක්
0: තිබ්බා 360+
1: නිෂ්පාදන ප්‍රමාණයක් තිබ්බා ඒ කියන්නේ කන බොන දේවල් විතරක් නෙමෙයි අපි කිව්වා එඩිබල් දේවල් තියෙනවා ඊට පස්සේ වාට චයිල්ඩ්හුඩ්
0: සැනිටරි
1: තියෙනවා චයිල්ඩ්හුඩ් අයිටම්ස් තියෙනවා පොඩි අයිටෝන ඒවා ක්ලීනින් ඉක්විප්මන්ට්ස් තියෙනවා මේ වගේ ලොකු
0: අයිස් තියෙනවා කීල් සයිස්
1: ඕනේ කීල් සයිස්
0: අයිස් නේ
1: අයිස් කියුබ්
0: අයිස් කියුබ්
1: ආ අයිස් කියුබ් තියෙනවා ඉතින් ඔක්කොම මේ කීල්ස් නමින් තමයි එන්නේ ඉතින් කීල්ස් විශ්වාසයත් එක්ක තමයි එන්නේ මේ ඕන නිෂ්පාදනයක් වාට මිලදී ගන්න පුළුවන් අපි හැම වෙලේම මතක් කරා 100%ක ප්‍රයිස් ගැප් එකක් එක්ක එන්නේ සාමාන්‍ය ප්‍රොඩක්ට් එකට වඩා කීල්ස් ප්‍රොඩක්ට් එකක් 100%ක් මිල අඩුයි ඉතින් දැන් ওই විදිහට කීල්ස් එකට ගියාට පස්සේ ඉතින් කීල්ස් අයිටම් විතරක් නෙමෙයිනේ 360 වගේම තමයි තව ලොකු රේන්ජ් එක ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් තියෙනවා
0: ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා තෝරලා ගන්න පුළුවන් කියන්නේ කීල්ස් එක ගත්තොත් ඔයාලට
1: වාසී කියලා මොකද ස්පින් ඇන් වින් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට දැන් ඔයාගේ වාසනාව කරකවල බලන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: උරගා බලන්න
1: පුළුවන්. කෙලින්ම ගන්න ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක, iPhone එක වෙන්න පුළුවන්, Android එකක් වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගාව මේ වෙනකොටත් Kills Nexus app එක නැත්තම්
0: ඔයාලට
1: පුළුවන් app එක download කරගන්න Play Store එකෙන් වගේ App Store එකෙන්.
0: ඊට
1: පස්සේ යන්න ළඟම තියෙන Kills Store එකට ගිහිල්ලා ඔයාට ඕන කරන දේවල් අරගෙන ඔයාගේ බිල් එක රුපියල් 3000ක් හෝ ඊට වැඩි වුණොත් ඔයාට තියෙන්නේ ඔයාගේ දැන් app එක තියෙන Nexus ඒ Nexus app එකේ තියෙන QR code එක. ඒ QR code එක cashier එකේ ඉන්න කෙනාට කියලා scan කරගන්න. මෙහෙමයි. දැන් මේකේ ඔයා රුපියල් 3000ක් නැතත් අනිවාර්යයෙන්ම scan කරන එක කරන්න.
0: ඔව් points එකතු වෙනවානේ.
1: ඔයාට loyalty points එකතු වෙනවා. ඒ වගේම ඔයාට ඉස්සරහ discount ගන්න පුළුවන්.
0: ඔය ඒක කළ යුතු දෙයක්.
1: ඔව් 3000 3000 අමතක කරන්නකෝ. ගිහිල්ලා scan කරන්න.
0: ඔව් ඔයා නිකන් මේ බීම් එකක් ගත්තත් ගිහිල්ලා ඒක scan කරන්න.
1: scan කරගන්න. ඉතින් දැන් එහෙම scan කරද්දි නිකන් හරි ඔයාගේ bill එක රුපියල් 3000ක් ඕයිට වැඩි වුණොත්
0: ඔයාට
1: ඒ වෙලේ මොවා gap එකේ virtual අර අපි කිව්වපු spin wheel එක පෙන්නනවා.
0: spinning wheel එක.
1: අන්න ඒක ඊට පස්සෙ ඔයාට කරකවල බලන්න පුළුවන්. කරකවල බැලුවට පස්සෙ ඔයාට ඉතින් ජයග්‍රහණ අවස්ථාව ලැබෙන්න පුළුවන්. ලොකු සම්භාවිතාවක් තියෙනවා. මොකද තෑගි ගොඩක් තියෙනවා. මොනවාද මේ සරවා කිව්වර අපි දන්නේ නැති මොකද්ද ඔයා කිව්වේ?
0: ඔයා දන්නේම නෑ නේද?
1: Mac මොකද්ද?
0: එයාට කියන්නේ MacBook Neo කියලා.
1: MacBook Neo. MacBook එකක් ඔයාට ඒ කියන්නේ Apple ලගේ computers.
0: Apple ලගේ computers.
1: ඔයාට දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට වගේම තමයි Galaxy phone එක ගන්න පුළුවන් අලුත්ම range එකේ නේක.
0: ඊට
1: පස්සේ air fryers තියෙනවා. ඒ වගේම තමයි JBL speakers තියෙනවා. ඊට පස්සේ JBL headphones තියෙනවා.
0: Wireless headphones තියෙනවා. Hotel vouchers, shopping vouchers.
1: ඔය වගේ තෑගි ගොඩක්.
0: නානා විද තෑගි ගොඩක්.
1: තෑගි තියෙනවා. ඔයාලා තියෙන්නේ spin කරලා බලන්න වාගේ ලක් එක. ඉතින් යන්න ඔයාලට ළඟම තියෙන Kills එකට.
0: Right. ඉතින් අපිත් Kills එකට යන්න ඕන
2: නිසා. ළඟම තියෙන එකට අපි යනවා.
1: අපිත් ගිහලා කරකවල බලන්න. මොකද ඕගොල්ලෝ විතරද ඕක කරකවන්නේ?
0: ඒ කියන්නේ මේ ඕගොල්ලන්ට කියලා අපි නිකන් ඉඳලා හරිනවා.
1: අපිට බෑ කියලා කවුරුත්
2: කරකවන්නේ. ඊට පස්සේ Kills එක වටේ
1: කැරකි ඉන්නම්.
0: අද නුවා ගානේ තමයි 3000ක බඩු අරන් දෙන්නේ අපිට.
1: කැරකිලා එහෙනම් හෙට අපි එන්නම් හෙට බදාද හෙට උදේම. ඔය බලමු ලෝකෙ මොනවද වෙලා තියෙන්නේ රටේ මොනවද වෙලා තියෙන්නේ නේ විද්‍යා තාක්ෂණ ගවේෂණ සද ගමන තරණයන් අභ්‍යවකාශ මන්දාගිනි ඔක්කොම ගැන කතා කරන්න අපි ආයෙ හෙට එන උදේ 7 වෙද්දි
0: එහෙනම්
1: ගිහිල්ලා එන්නම් හැමෝටම ජය වේවා මම ආචින්
0: මම සාරා
2: මම නුවා

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයිබෝන් මෙපැයි රටතොට සමගින් මම භාෂිණී. පොළු නරුව මඩකලපුව මාර්ගයේ පෝනානි ප්‍රදේශයේ සිදු වූ රුයානතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මඩකලපුව දෙසට දහවදි වූ ත්‍රිරෝධ රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. එහිදී බරපතල තුවාල ලැබූ ත්‍රිරෝධ රථ රියදුරු පසුපස අසුනේ ගමන්ගත් කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු වැලිකන්ද සහ වාලච්චේන රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් පසු වැලිකන්ද රෝහලට ඇතුළත් කළ තරුණයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු වයස අවුරුදු 20ක් වූ වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. අනතුර සිදුවීමත් සමග ටිපර් රථය පෙරළී ගොස් ඇති අතර එහි රියදුරුද තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලගනෙත් නිවුස් පෙරවරු 11ට.
0: net news me pay rotatot
2: day නන පහන් දල්වන සදහම් සිටිවිල්ල
3: ඔබ කුපිත වීම තවෙකෙකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න. වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ. නොපමාව කුසල් දහම් පියදෙන්න.
2: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
4: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
5: හැබැයි අම්‍රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10% ක වට්ටමක් දිනා ගන්න. 0810 797 399 හරිද? හරි තැනින් අරගන්න. විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. හදරෝග ස්නායි රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 011 437 1250.
7: ජනි එක දේ දුනු මාවත.

වෙලාවුදේ දහයයි විනාඩි නවයයි ඔයාට සුපුරුදු දේදුණු මාවතේ වැඩ කටයුතු ටික තමයි මම ආරම්භ කරන්න හදන්නේ. ඉතින් අද ජුනි මාසේ දෙවනිදා අඟහරුවාද දවස. මේ දවස්වල වැඩට යන්න ලෑස් වෙනකොට නැත්නම් ගමන බිමනක් යන්න ලෑස් වෙනකොට ඔයා ඒ ගමන බිමන යන්න ලෑස්ති වෙන වාහනේ දිහා බලනකොට නිකමට හිතෙන්නේ නැද්ද මේ වාහන වලින් යනවට වඩා පයින් යන එක අපේ ඇඟට කොච්චර ගුණයිද, අපේ ඇඟට කොච්චර සෞඛ්‍ය ආරක්ෂිතයිද, සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට කොච්චර වටිනවද, ඒ වගේ දේවල් වලට හිතෙන්නෙම නැද්ද? මට නම් හිතෙනවා. මොකද ඉතින් නිකම්බුරුවට තෙල් ගහගෙන වාහන වල යනකොට වඩා ලේසි පයින් පොඩ්ඩක් ඇවිදගෙන ගිහිල්ලා, එහෙම නැත්නම් පොදු ප්‍රවාහනයක ගිහිල්ලා එහෙම පොඩි අත්දැකීමක් ගන්න එක කොච්චර වටිනවද කියලා. මේ දවස්වල අපි හැමෝටම කල්පනා වෙනවා. මං හිතනවා ඉතින් ඔයාටත් ඒ විදිහටම කල්පනා වෙනවා ඇති කියලා. දේදුණු මාවත පටන් ගන්න හදන්නේ. ඔයා කැමතිම සින්දු ටික දවල් එක වෙනකන් එක දිගට අහන්න හම්බ වෙන චාන්ස් එක තමයි දේදුණු මාවතෙන් මම ඔයාට අරගෙන ඉන්නේ. අද Facebook fan page එක පැත්තට යන ඔයාට තියෙනවා ජොලි වැඩක් කරන්න. මම අද දීලා තියෙනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔයාට පුළුවන් අපේ Facebook fan page එක පැත්තට ගියොත්. මතක ඇතුව අපේ Facebook fan page එක follow කරලා ඊට පස්සේ comment එක දාන්න. මේ පැත්තට කෝල් කරනවා නම් ඉතින් ඔයා දන්නවනේ 01 1 2 55 33 63 කෝල් කරවොත් මං අනිවාර්යෙන් answer කරනවා කියලා. 01 711 95 95 95 WhatsApp number එකට message එකක් දාන්නත් පුළුවන්. අපේට WhatsApp message එකක් දානවා කියලා කියන්නේ නිකම්ම නම කියනවා විතරක් නෙවෙයි. මං ඔයාගේ ඉවසීමේ ගුණයත් පරීක්ෂා කරනවා. දවල් එකට කලින් එන්න මේ පැත්තට. මම ඉන්නවා ඔයත් එක්ක. මම ජනී.

දෙදෙනු මාවතේ මාත් එක්ක ඇවිදගෙන යන්න ඉන්න කියලා කිව්වම, කෝල් කරන්න කියලා කිව්වම, WhatsApp messages එවන්න කියලා කිව්වම, සෑහෙන දෙනකේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වලා මේ පැත්තට කෝල් කරනවා, WhatsApp messages එවනවා. ඒකට ඒකන මතක් කරන්න ඕනි. හැබැයි ඊට කලින් ඔයාට මතක් කරන්න අවශ්‍ය දේවල් ගොඩක් තියෙනවා. පටන් ගන්නකොටම මතක් කරන්න හදන්නේ විෂන් කෙයා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී විවෘත වුණා කියන ආරංචි. ඔයාගේ ඇස් දෙක වෙනුවෙන් ඔයාගේ ඇස් දෙක ගැන ඒගොල්ලන්ගේ ඇස් දෙක වගේ හිතලා ඇස් දෙක වගේ ඔයාගේ ඇස් දෙක පරික්ෂම් කරන කට්ටියක් තමයි විෂන් කෙයා කියලා කිය. කඩුවෙල නගරේ ඉන්න අයට විෂන් කෙයා ශාඛාවක් හොයන්න උනෝ තින් එහෙම පහුගිය දවස්වල ටිකක් දුරට යන්න උනා විෂන් කෙයා වෙතින් සේවාවක් ලබා ගන්න. හැබැයි දැන් විෂන් කෙයා නවතම ශාඛාව විවෘත වෙලා තියෙන හන්ද කඩුවෙල නගරේදී දැන් ඔයාටත් පුළුවන් කඩුවෙලවට ඉන්නවා නම් බොහොම ලේසියෙන් විෂන් කෙයා ආයතනයට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන උසස්ම තත්වයේ අක්ෂි සේවාවන් ටික, ඊට පස්සේ උසස්ම තත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාච, මේ හැම දෙයක්ම ලබා ගන්න. නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනයේදී තමයි විෂන් කෙයා නවතම ශාඛාව පහුගිය මාසේ විවෘත වුණේ. ඒ ගැනත් මතක් කරන අතරේ ඔයාලට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. වවන්නෝ දිරන්නෝ කියලා නේ කියද්දි දැන් ඉතින් ඔයාටත් තියෙනවා නම් සින්නක්කර ඉඩමක්. ඔය ඉඩමේ වවන් නැතුව නිකන් කැලේට යන්න දෙන්න එපා. ඒ ඉඩමෙන් ඔයාට සල්ලි හොයන්න පුළුවන්. සල්ලි හොයන මන්තරය කියලා දෙන්න සූදානම් ඉන්නෝ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. දැන් ඔයා පේර වගා කරනවා කියලා හිතන්නකෝ. ඔයාගේ පේර වගාවේ ඵලදාවත් හොඳම මිලකට මිලදී ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට පුළුවන්. මොකද ඔයාගෙන් ඒ අරගන්න ඵලදාවෙන් ඒගොල්ලෝ කරන නිෂ්පාදන ලංකාවේ ජනප්‍රියම නිෂ්පාදන වෙලා තියෙනවා මේ දවස්වල. ඒකත් එක්ක තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ඔයාගේ පේර වගාවේ ඵලදාව හොඳම මිලකට මිලදී ගන්න. මං කියන්නද කතා කරන්න ඕනි නම්බර් එක? සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න 0111-437-1250 0111-437-1250. අද WhatsApp එක බැලුවාට පස්සේ මට මුලින්ම WhatsApp message එක දාලා තියෙන්නේ වෙන්දර ටිකක් පරක්කු වෙලා මට message එක දාන කෙනෙක්. හරියටම කිව්වොතින් එහෙම අපේ ලක්මාලි කඩවත ඉඳන් අපි වහගෙන ඉන්නේ. Good morning Jani. ඔන්න අද උදේම message එකක් එව්වා. හොඳේ වැඩ කරන ගමන් ඔයාව වහගෙන ඉන්නේ ඉතින්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කුමාරි මිස්, දුල් මිස්, සඳුනි ඉන්නවා කියලා තමයි කඩවත ලක්මාලි අපිට message එක දාලා කියන්නේ. ගොඩක් ආදරෙන් ලක්මාලි ඔයාව එකතු කරගන්න. ගම්පොලින්දම් ප්‍රියදර්ශනීත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ප්‍රියදර්ශනී මං ඔයාව මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සුබ දවසක් ජනි අයියේ. ඔයාව අහගෙන ඉන්නේ සද්දටම. ෂොප් එකට එන ඔක්කොමයි ගන්තුන ගමේ ඔක්කොමයි එකතු කරගන්න කියලා කියන්නේ කවුද දන්නවද? ගන්තුන කෞශල්‍යා ටෙක්ස් ඇන් ටේලර්ස් එකේ ඉන්න අපේ කෞශල්‍යා. දිස්නක්කත් මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි මල්ලියෝ, අද අපිට වැඩ නැහැ. ගෙදරට වෙලා දේදුණු මාවත අහගෙන ඉන්නවා. එයයි එයාගේ මහත්තයා සමන්තයි එක්ක තමයි දේදුණු මාවත අහනවා කියලා අපේ දිස්නක්කමට මැසේජ් එකේ දාලෙවල තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. Good morning Jani. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඊයේ ඔයා පිරිමි ළමයේ ගෑනු ළමයේ කරානේ. ඈ එහෙම වැඩක් කරාද මම? මොකද්ද මේ, කවුද මේ කියන්නේ? ආ මේ අපේ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ සෙට් එක. ගම්පහ ඉඳන්නේ අපි වහගෙන ඉන්නේ. නාමලි, ඔෂානි, ඔදේශ, ආංජල, රන්සිලු. මං හිතන්නේ ෂුවර් එකට ආංජලගේ නම මං ෂුවර් එකටම කියන්නේ නැත්තේ අංජලි කියලා වෙන්නේ. පුරුදු ඉතින් අංජලි කියලානේ. මේ පැත්තට කෝල් කරන්න 0111-2553-63 WhatsApp message එකක් දාන්න 0711-95-95-95. Facebook post එකක් තියෙනවා, ඒකටත් comment එකක් දාන්න.

0: ஜானி ஏக்க தே துனு மாவத தே துனு மாவத
1: FM அனுபா FM அனுஹதராய் தஷ்ம அடா நெட் FM
2: வெலாவ 10යි வினாடி 21යි
3: අලුත්තන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 3 කෑගල්ල ජුනි 4 නාවල පිටිය
5: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඩම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් ඩම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
7: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සොයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසයේ සොයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනියා සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747213540
9: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
10: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
9: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
10: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
3: හොඳම දේ අඩුම විලට තෙප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්
11: මේ හස්බ
12: මොකද වයිෆ්
11: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්
12: පිටිපස්සේ දොරෙන්
11: අදත් වැරද්දුවනි දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද පාටි දාපු තැනකම ඉන්නේ

0: துவாகன் ஜனி ஏக்க தேதுனு மாவத
1: බ්‍රේකෙන් පස්සේ අපි ආයෙත් සින්දු අහන්න යන්න හදන්නේ කට්ටිය කෝල් කරනවා WhatsApp messages එවනවා Facebook post එකට comment දානවා ඒ කට්ටිය ටටක් ගාලා එකතු කරගත්තේ නැත්තම් හරි නෑනේ මාතලේ පැත්තට තමයි මම යන්න හදන්නේ මුලින්ම මාතලේ ඉඳන් මට කෝල් එකක් ගත්තා දු උදේ පාන්දරම මාතලේ කිරුළගම ඉඳන් කුමාරියක් පුතා ඉන්නවා ඉෂාර ලොකු පුතා හොඳ පොඩි පුතා දනුක මහත්තයා සරත් ඊට පස්සේ මාතලේ ටවුන් එකේ ඉන්නලු අක්කා ඒ කට්ටියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ ගොඩක් ආදරෙන් එකතු කරගන්න දැරණියකල ඉඳන් ස්වර්ණමාලි කතා කරා කතා කරලා කිව්වා දුවයි පුතයි හස්බන්ඩ් වයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා ඊට පස්සේ යන්න හදන්නේ ශාන්ත ටේලර්ස් එකට අපේ තැනක් වගේ ඉන්න ශාන්ත ටේලර්ස් එක කෑගල්ල නිදහස් භාවතේ තමා තියෙන්නේ ඉතින් අපේ ශාන්ත අයියා කතා කරලා කිව්වා ගොඩක් ආදරෙන් එයාව එකතු කරගන්නවා වගේම අද යාඩ කෑම කින් අමතක වෙලා ගෙදරින් හරිද ඒක හන්දා අල්ලපු හෝටලේ විහංග හෝටල් අන්න එතන ඉන්න කට්ටියවත් එකතු කරගන්න කියලා විහංග හෝටලයට ගියාට පස්සේ අර සුදු නංගිලා දෙන්න ඉන්නවනේ නිලු මදු ගොඩක් ආදරෙන් ඔයාලා දෙන්නව එකතු කරගන්නවා දැන් ඉතින් මාව විකුණලා අපේ ශාන්ත අයියා හොඳට කයි නේ අද බොරල්ලිඳ මාලනී අක්කා කතා කරා කතා කරලා කිව්වා මහත්තයා ජයන්ත ඊට පස්සේ දෙවිනුවර කුරුඳුවත්ත පාරේ ෂෙඩ් එක ගාව ඉන්නවලු ඒගොල්ලන්ගේ පවුලේ කට්ටිය නිහාල් මල්ලි තුෂාර අමා ඔය වගේ නම් සෙට් එකක් කිය කී ඉද්දි ෆෝන් එක කට් උනා කොමරි ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා කිතුල්කොඩේ පැත්තේ ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා කතා කරා බලන්නකෝ වැඩේ මං ගියේ ඒගොල්ලන්ගේ අම්මගෙනම මතක් කරලා එන්නේ අපේ ප්‍රේමසිරි අයියාගේ අම්මා ගුණවතිය මතක් කරනවා ඊට පස්සේ දිනුෂා ගණේෂා චාමිලානි කිරණිඳු බිම්සර ඔය සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඩග්ගල WhatsApp messages කීපයකුත් මං එකතු කරගන්නම් හරිද සුබ දවසක් වේවා ජනිත් දේදුරු මාවතට අපිත් එකතු වෙනවා මහරගම ඉඳන් දුලානි තමයි අපිට මැසේජ් එක දාන්නේ දුලානි ඔයාව මම එකතු කරගන්නම් මේ සින්දුවට ඊළඟට ආයුබෝවන් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපේ කුවේට් ඉන්න ප්‍රියන්ත මැසේජ් එකක් දාලා තියෙනවා එයාගේ වයිෆ් කාන්තිවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙන හන්දා ගොඩක් ආදරෙන් අපි මේ සින්දුවට කට්ටියම එකතු කරගන්න දේදුරු මාවත හදිදින් හිතේ දුකක් නැන්නේ

ගොඩක් වෙලාවට ලෙඩක් දුකක් හැදුනමත් කියන්න තියෙන හැම තමයි බලාපොරොත්තුවක් කියා දෙයක් නැහැ කියලා. මොකද ඔය අපිට හැදෙන සමහර සුවන ඕන රෝග බටහිර වෛද්‍ය විද්‍යාවෙන් උත් ප්‍රතික්ෂේප කරනවානේ මේ ලෙඩ හොඳ කරන්න බෑ කියලා. හැබැයි අපේ සිංහල හෙළවෙදකමේ ඒ හැම රෝගකටම වගේ ප්‍රතිකාර තියෙනවා. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ සෙවනගල කිරිබන්නාර භෝගහාන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරේ ඉන්න කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයා. ඔය සුව කරන්න බැහැයි කියලා කියන ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයා ගාව තියෙනවා. එතුමා ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරේ. ඉතින් ඒක හන්දා එතුමගෙන් ප්‍රතිකාර අරගන්නවා කියලා කියන්නේ ඔය චර්ම රෝග, ගෑස්ට්‍රයිටිස්, කැන්සර්, ඊට පස්සේ වකුගඩු රෝග, ස්නායු රෝග, ඔය හැම දෙයක්ම නිට්ටාවටම සුවපත් කරගන්න පුළුවන්. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරෙන්න ඉතිරි හැම දවසක්ම සෙවනගල කිරිඉබ්බන්නාර භෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ඔයා වෙනුවෙන් විවෘතයි. 0777-300-940 0773-273-540 දැන්ම කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. ඔය ලෙඩ රෝග හැදෙන්න ලොකුම හේතුව වෙන්නේ අපේ කෑම බීම හරි පාලනයක් නැති එකනේ. දැන් එකමඩ බලන්නකෝ, අපි එක එක දේවල් කනවා, ඒ දේවල් වලට කෘතිම රසකාරක අරවා මේවත් දාලා සෑහෙන නරක විදිහට ඔය දේවල් අපේ ඇඟට යන්නේ. සෝයා මීට් උනත් එහෙමයි. අපි ගන්න සමහර සෝයා මීට් බ්‍රෑන්ඩ්ස් එක අපේ ජීවිතේට නරකක් මිසක් හොඳක් වෙනවා අඩුයිනේ. හැබැයි ෆ්‍රීලන් සෝයා මීට් නම් ඔයා ගන්නේ ඔය කෘතිම රසකාරක අරවා මේවා මුකුත්ම දාලා නැති හන්දා කිසිම බයක් නැතුව ගෙදර ඉන්න පුංචිම දරුවෙකුට උනත් කෑමට දෙන්න පුළුවන්. අපේම රටෙන් එකතු කරගන්න ස්වභාවික අමුද්‍රව්‍ය එකතු කරලා තමයි සෝයා මීට් එක හදන්නේ. වගේම අර ඒකට එකතු කරන කුළුබඩු පැකට් එක 3-5 පැකට් එක ඇතුළේ ඒ දේවල් නිෂ්පාදනය කරන්නේ. රස වර්ග 13කින් එන හන්දා එක එක දවසට එක එක රසයෙන් ඔයාට ෆ්‍රීලන් සෝයා මීට් ගෙදර ඉන්න අයට හදලා දෙන්න පුළුවන්. ඒ විතරකුත් නෙවෙයිනේ, ජුනි මාසේ 30 වෙනිදාට කලින් ඔයාට පුළුවන් නම් ෆ්‍රීලන් හිස් දවටන 3 තැපැල් පෙට්ටිය 5 මාතර කියන ලිපිණයට යවන්න මාසෙකටම ඇති වෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක් ඔයාගේ කරගන්නත් අවස්ථාව ෆ්‍රීලන් ලබා දීලා තියෙනවා. ඒක හන්ද කඩේට ගියාට පස්සේ ගෙදරට ඕනි කරන කෑම බීම බඩු මුට්ටු ටික අරගන්නකොට ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන ෆ්‍රීලන් සෝයා මීට් අරගන්න කියලාත් මං ඔයාට මතක් කරනවා. සින්දු අහන්න යන කලින් මං ටට්ටට්ටක් ගාලා කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මහනුවරට යන්නේ. මහනුවර අම්පිටියේ ඉඳන් මේ වෙලාවේ ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අය අහගෙන ඉන්නවා. ආදිත්‍ය පුතාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. සුබ උදෑසනක් ජනී, මටත් සින්දුවක් දෙන්න. පබෝ පබෝ පබෝ බබෝ තමයි අපිට මැසේජ් කරලා තියෙන්නේ. වැල්ලම්පිටිය ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ පබෝ. ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හයි, සුබ උදෑසනක්, සුබ දවසක් ජනී අයියි. හැමෝම දේදුණු මාවතේ ඇවිදගෙන යන හන්දා මම එනවා දේදුණු මාවතේ පැන පැන යන්න. කවුද මේ? අපේ යශෝ. යශෝ හාවෙක්ද? පණින ගමන් අහන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි අපේ යශෝ කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් යශෝ, ඔයාව එකතු කරගන්නවා. සුබ දවසක් ජනි, මටත් ලස්සන සින්දුවක් ඕනි. අපේ නදී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. හායි අයියේ, මම කවි. කොහොමද ඔයාට? මටත් සින්දුවක් දෙන්න. එහෙම කියලා කවි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. වැඩේ කියන්නේ කවි ඉන්නේ කොහෙද, කින්ද මන්ද විස්තර අපිට දාලා නැහැ. කවි, ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් ජනිත් අයියේ, ලස්සන සින්දුවකට හස්බන්ඩ් කපිලවයි පුතා ගගනවයි ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා බණ්ඩාරවලින් ඉඳන් අපේ ශෂික නංගි මැසේජ් එකක් දාලා තියෙනවා. ශෂික, මං ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ චරත් සරච්චන්ද්‍ර ඩයස් අයියා, ගලේ කඩේ රයිගම ඉඳන් අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. තාමත් ඔයා මේ පැත්තට කෝල් එකක් ගත්තේ නැත්නම් ඉක්මන් කරන්න. 0112-55-33-63 අපිට කෝල් කරන්න පුළුවන්. WhatsApp මෙසේජ් එවනවා නම් 0711-95-95-95. Facebook එක පැත්තට තින්න

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: NDQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුළදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
3: වේලාව 10යි විනාඩි 41යි.
2: සදාහරිත ප්ලාන්ටේෂන් වෙතින් ඔබටත් අසම සම රැකියාව ස්ථා රැසක්. අධ්‍යාපන පුහුණුව රැකියාවේ අත්දැකීම් ඔබ සතුද? ඔබ එන්න සුදුසුකම් සහ දක්ෂතාවන් මත ඉහළ වැටුප් ගෞරවාන්විතව ව්‍යාපාරික ලෝකය දික්විජය කළ සදාහරිත ප්ලාන්ටේෂන් වෙත
4: වට්ස්ඇප් කරන්න 0776 441 1048, ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදාකාලිකව ජීවිතය විඳින්න සදා හරිත සමග බැඳෙන්න.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල් රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: සන්ධි සෝයට නව පිවිසුමක්. අභ්‍යන්තරින් හා බාහිරින් සන්ධි ප්‍රදාහ සමනය තුළින් නොවර්තින සන්ධි සෝය උදා කරගන්න 0810 397 7399 යාමතා දීකායු ජොයින්ස් රීබෝන් සන්ධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසිං මුදලත් වැඩි වෙලානේ.
10: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසිං බර සැහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීඩ 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 0777 406 4394 කතා කරන්න.
11: මුදලාලි,
9: අනෝනා,
11: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ස්කූල් ග්‍රැන්ඩිසියකුත් දානවද? මුදලාලි, මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
12: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
9: විජේ දාන්න ඔක්කොටම.
12: ඇයි මුදලාලි, නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
11: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහු වෙමු.
13: මිරිස් නම් මිරිස්, විජය මිරිස්.
14: ඇයි ෂුග කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
15: හැලෝ හැලෝ හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: අන්ධාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit.
5: වෙලාව දැන් 10:45.
6: මේ හස්බන්ඩ්
7: මොකද වයිෆ්?
6: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි චන්දි ඉල්ලුවතින් ඔයා කාටද චන්ද දෙන්නේ?
7: වෙන කාටද වයිෆ්? ඔයාට
6: අදත් වැරද්දුවනේ. චන්දි ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ම තමයි.
8: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේදුනු මාවත.
7: සිින්දුවට යන්න කලින් මං යනවා ෆේස්බුක් එක පැත්තට. මොකද ෆේස්බුක් පෝස්ට් එකට කමෙන්ට් දාන්න කියලා කිව්ව කට්ටියගේ නම්මතක් කරන්න ඕනිනේ. මං අද ඇහුවේ ඔය අපේ රටේ තියෙනවනේ සෑහෙන ගම් නගර පිටිය කියලා ඉවර වෙන. අන්න එහෙම ඉවර වෙන පිටිය කියලා ඉවර වෙන ගම් නගර මොනවද කියලා කමෙන්ට් කරන්න කියලා තමයි කට්ටියට කිව්වේ. සෑහෙන කමෙන්ට් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. කට්ටිය ඉතින් එක එක ගම්වල නම් කියලා තියෙනවා. කොල්ලු පිටිය තියෙනවා, කල් පිටිය තියෙනවා, අපි ඉන්න බම්බල පිටිය තියෙනවා, ඇඹිලි පිටිය තියෙනවා. ශ්‍රියානි නදීෂ කමෙන්ට් කරලා තියෙනවා. ඊට පස්සේ කවීන් ආර්යපාල කමෙන්ට් කරලා තියෙනවා. ධනුෂිකා කුමාරි අම්බල පිටි අම්බලම් පිටිය ඊට පස්සේ ඇඹිලි පිටිය කියලා කමෙන්ට් කරලා තියෙනවා. ඊට පස්සේ ඊෂ් ඩෙකෝ ක්‍රාෆ්ට් එකේ සෙට් එක අපිට දිවුල පිටිය, කිඹුල පිටිය, සියඹලා පිටිය, පන්නි පිටිය, කෙරවල පිටිය, රත්තන පිටිය, අම්මෝ පිටියවල් ගොඩක නම් දාලා තියෙනවා. ඊට පස්සේ ධම්මිකා නිසංසලා පොත්ත පිටිය, වරා පිටිය, කල් පිටිය, යග්ගහ පිටිය, මහිල පිටිය, කොල්ලු පිටිය කියලා කමෙන්ට් කරලා තියෙනවා. රමිනි සුමේදා ඉන්නවා. ඊට පස්සේ දිලාන් දර්ශන ඉන්නවා. ඊට පස්සේ ඉඳුනිල් අනූපම අබේවික්‍රම. ඊට පස්සේ සුනේත්‍රා කුමාරි, කසුන් නාගහවත්, අනුරාධා ගුණසේකර, ප්‍රියන්ත උපුල් කුමාර, ඊට පස්සේ අනෝමාදි සිල්වා, දයා දිසානායක, රිද්මා ඉරෝෂණී පෙරේරා, රම්‍යා සාවිත්‍රි ජයසිංහ. නම් ටික කියන්න ගියෝතින් එහෙම තව පැය ගාණක් කියන්න නම් අපේ ෆේස්බුක් පෝස්ට් එකට කමෙන්ට් කරලා දියද. ඒ ෆේස්බුක් පෝස්ට් එක පැත්තේ ඉන්න කට්ටිය දැන් ඔය ගම්වල නම් කියනකොට ලංකාවේ එක එක පැතිවල තියෙන ගම්වල නම් මං කිව්වනේ. ඔය ලංකාවේ කොතැනක ඔයාගේ ගමේ නම තිබුණත් එතන ඔයා ගේයක් හදන්න හිතාගෙන ඉන්නවනම් එතනටම ඇවිල්ලා ගේ හදලා දෙන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සූදානමින් ඉන්නවා. විශේෂම දේ වෙන්නේ අඩු වියදමකින් ඔයාට ගේ හදාගන්න පුළුවන්. මොකද අපි ගෙවල් හදන්න ගියාට පස්සේ අත්තිවාරම් දාන්න, බිත්ති බඳින්න, පේන්ට් කරන්න එක එක අයට එක එක විදිහටනේ කොන්ත්‍රාත් බාර දෙන්නේ. එතකොට අපේ අති මුදල් යනවා වැඩි. හැබැයි කැදල් එන්ටර්ප්‍රයිසස් තනි කෙනෙක් විදිහට මේ වැඩේ බාර අරන් කරන හන්දා අඩු මුදලකින් ඔයාට ගෙදර හදන වැඩේ හොඳ ප්‍රමිතියකින් කරගන්න පුළුවන්. විශේෂම දේ වෙන්නේ සාමාන්‍යයෙන් කාමර දෙකක් වගේ තියෙන මට්ටමේ ගියක්, සාමාන්‍ය මට්ටමේ ගියක් 150,000 වගේ ගොඩ දාලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට පුළුවන්කම තියෙන එක. සල්ලි ප්‍රශ්නයක් හඳනම් ගෙදර හදන වැඩේ පස්සට දාලා ඉන්නේ. ඔයා කරන්න ඕනි හොඳම දේ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දෙන එක. මොකද ඔයාගේ ගෙදර හදන්න යන වියදම වාරික වශයෙන් අවුරුදු 10ක් විතර අරගෙන හිමීට ගෙවන්න අවස්ථාවත් කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාට ලබා දෙන හන්ද. මහරගම තමයි යල්හෙන පාරේ ඒගොල්ලන්ගේ ඔෆිස් එක තියෙන්නේ. එතෙන්ට යන්න කලින් මං කියන්නේ කෝල් එකක් දෙන්න. මොකද ගොඩ දෙනෙක් එතෙන්ට යන හන්ද පොයිමන්ට් එකක් දාගෙන යන එක ඔයාට ලේසි. 0744390352 50 එහෙම නැත්නම් 0744390352 51 අග ඉලක්කම විතරයි වෙනස් වෙන්නේ. ටග්ගාලා මං WhatsApp messages සේවපු කට්ටියකුත් එකතු කරගන්නම්. මේ පැත්තේ messages ගොඩ ගැහිලා තියෙන්නේ. මං දන්නවා කට්ටිය පොඩ පොඩ මට බනින්න පටන් ගන්නවා දැන් ඉතින්. කිරුළමන පැත්තට යන්නේ අද. Hi, very good morning Jani brother. කොහොමද කියලා හලා තිනවා. අද ඒගොල්ලෝ ලන්ච් එකට කෑම හදන ගමන්ලු ඉන්නේ. කෑම උයන ගමන් කට්ටිය. මේ අපිට මැසේජ් එක දාලා තින්නේ කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ රංගන අයියා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජනි අපිත් අහගෙන ඉන්නේ. රත්නපුරේ හෙට්ටිකන්ද ඉඳන් නිරෝෂා තමයි අපිට මැසේජ් එක දාන්නේ. මේ වෙලාවේ ගෙදර ඉන්නේ චූටේ පුතයි එයයි විතරයි. හස්බන්ඩ් ඉතුරු පුතාලා කට්ටිය ඉස්කෝලේ ගිහිල්ලා වැඩට ගිහිල්ලා. පාළුවක් දෙන්නේ නැහැ ඉතින් දේදුණු මාව තහගෙනනින්. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. අපි මේ අහන්න යන සින්දුවට. තාමත් මේ පැතර කෝල් කරේ නැත්තම් කෝල් කරන්න 0112255363 WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. Facebook post එක තියෙනවා comment කරන්න.

මේක ඉල්ලපු සින්දුවක් කට්ටිය. හොඳේ සින්දුවට යන්න කලින් ටට්ටක් ගාලා කෝල් කරපු කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ. ඇහෙනවනේ කොළගොඩේ සද්දේ, නම් තියෙනවා ගොඩක් කියන්න. පෑබොටුවේ 14 සතපුම් කණුව ගාව ඉඳන් අපේ මාලනී අක්කා කතා කරා. එකතු කරගන්න කියලා කිව්වා සීමදුව, සුපුන් පුතා, ඊට පස්සේ පහල ගෙදර නන්ද අක්කා, එහා පැත්තේ ගෙදර පද්මිනි, ඔය කට්ටිය තමයි එකතු කරගන්න කියලා කිව්වේ. කලවාණි දම් පුෂ්පක්කා කතා කරා. කතා කරලා කිව්වා හස්බන්ඩ් ප්‍රියන්තවයි, ලොකු දුව චූලණීවයි, පොඩි දුව අචිනිවයි එකතු කරගන්න කියලා. ගාල්ල කොට්ටවගම ඉඳන් අපේ දයාරත්න අයියා කතා කරා. යාගේ වයිෆ් රාණිවයි, ගාල්ල පොද්දල ඉන්නවනේ පද්ම මිස් සහ ධම්මික මහත්තයා හන්නේ දෙන්නවයි. ඊට පස්සේ කුරුදු ගහ ඇතැක්ම ඉන්නවා චන්ද්‍රිකා, ඥානරත්න, හිදෙනගේ දුව චතුරංගනී, ඊට පස්සේ මේ අක්කනගෝ දෙන්න ලලිතා සහ දයාවති, මේ කට්ටියව එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් විනීතක්වත් කතා කරා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මේ සින්දුවත් එක්ක අපි යනවා අලුත් පැයකට. අලුත් පැයත් මේ විදිහටම සින්දු වලට එකතු වෙන්න. කෝල් කරන්න 0112-5253-63ට, නැත්නම් WhatsApp message එකක් දාන්න 0711-95-95-95ට.

0: அனு மாவட்ட
1: brought to you by
2: அதுலக்கே நமஹுபவன ரட்டபுராம ரசகனயன அவுலே சவம ரசகரகன மாதர் ஃப்ரீல நூடுல்ஸ் டேஸ்ட் கே ட்ரஸ்ட் க
3: ஹதரோக ஸ்நாயு ரோக ஆத்ரைட்டிஸ் ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම මතන්න 0111 437 1250
5: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336
6: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
2: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රසකර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
10: කොහෙන්ද මේ JBL එක?
11: කීල්ස් එකෙන්
12: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්ියමෙන් අදලවේ.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940
13: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
14: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
15: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
16: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
17: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
18: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකයන් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
17: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
16: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
15: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
17: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
1: Brought to you by
5: අනුත්තන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
19: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
5: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
3: ඇසේම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10
6: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
8: Net FM Algo Town
9: වෙලාව උදේ 11:00යි
12: Huh?

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයිවන් මේ පැය රටතට සමගින් මම සචනින්. රුපියල් 2,84,40,000ක් වටිනා විදේශීය නිෂ්පාදිත තුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විදේශීය ගුවන් මගින් 13 දිනක අතරංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන් තුරුපල රේගු නිලධාරීන් කණ්ඩායමක් විසින්. එම චීන ජාතිකයන් අතරංගුවටගෙන ඇත්තේ කඩුනායක ගුවන් තුරුපල පැමිණීමේ පරයන්තේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ දුම්වැටි තොගේ පිටකරගෙන යාමට තැත් කිරීමේදී. එහිදී ඔවුන් විසින් රැගෙන ගමන් මළු 22ක් තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 189,600ක් අඩංගු දුම්වැටි කාටුන් 948ක් සුවගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ. දවසමෙත වාර්තාකරණය 10වල් 12ට බලාපොරොත්තු වන්න.
2: සතර දෙසින් හමන සුළඟින් කම්පා නොවේද? එපරිද්දෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පා නොවන්නේය.
3: සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
4: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
6: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0710 797 399 0710 797 399.
7: හෘද
8: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
9: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 011 437 1250.
10: ජනි එක දේ දුනුමාවත.

හැපියගේ හර දේදුනු මාවතේ දෙවනි පැයේ වැඩ ටික තමයි අපි මේ පටන් ගන්න හදන්නේ මිත්‍රවරුනි. දැන් මේ වෙනකොට මං කිව්වනේ ඔයගොල්ලන්ට Facebook post එක පැත්තට ගිහිල්ලා comment දාන්න කියලා. ඊට පස්සේ අපිට call ගන්න කියලා. ඊට පස්සේ WhatsApp messages දාන්න කියලා. අම්මෝ උතුරන්න තියනෝද? මං ඉතින් ඒ කටි එකතු කරගන්න තමයි හදන්නේ. කොහෙටද යන්නේ මුලින්ම? WhatsApp එක පැත්තට යනවද? Facebook එක පැත්තට යනවද? call කරපු කටි එකතු කරගන්නවද? මං මුලින්ම යන්න WhatsApp එක පැත්තට. මොකද මේ පැත්තේ සෑහෙන message ගොඩක් තියෙනවා කියවන්න බැරි වෙච්ච තාම. හයි ජනි, අපි දෙන්නටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ අපේ චාමර සහ තනූජ දෙන්න ඉන්නේ කළුතර පනාපිටියේ තියෙන චාමර ස්ටෝස් එකේනේ. ගොඩක් ආදරෙන් දෙන්නම එකතු කරගන්නවා. අයියේ, පෝයෙන් පස්සේ අද තමයි අපි වැඩ පටන් ගත්තේ. කවුද බොලේ චරණී වඩු හම්බෙච්ච කට්ටිය? කෝ බලන්න කවුද කියලා. ආ, මේ ඇවිල්ලා පద్මසිරි මෝටර්ස් එකේ සෙට් එක. කට්ටියත් එක්ක මේ පල්ලේ බැද්දින්දන් තමයි අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. වැඩ කරන දන්න මරු නේ. ඉතින් හැමදාම නිවාඩු හම්බ වෙනවා නිතර වැඩිපුර. බණ්ඩාරවෙල ඉඳන් සාගරී අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. හයි, ගුඩ් මෝර්නින් ජනි. මාත් තනියම ඔයාව අහගෙන ඉන්නේ. හරි පාළුවයි මේ වෙලාවේ. පාළුව නැති වෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි අපේ සාගරී මට කියන්නේ. ගොඩක් ආදරෙන් සාගරී, මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ කන්දේ පුහුල් පොළ ඉඳන් අපේ අප්සරා මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට එයාගේ ගම තමයි ඇල්පිටිය. ඒ ඇල්පිටියේ ඉන්න පවුලේ හැමෝමයි. ඊට පස්සේ වැලිමඩ ඉන්න හස්බන්ඩ්, ධෝනි, සාවින්ද්‍යා, පුතා නෙතුම් මේ කට්ටිය එකතු කරගන්න කියලා තමයි අප්සරා කියන්නේ. ගොඩක් ආදරෙන් අප්සරා ඔයාව එකතු කරගන්න. රත්නපුරේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා දක්ෂිකා චාමලි. එකතු කරගන්න කියලා කියනවා ලස්සන සින්දු ගොඩකට. හොඳේ එකකට නෙමෙයි ගොඩකට. අම්මා චම්පගමගේ, තාත්තා අනුර අසංක, හස්බන්ඩ් ප්‍රියන්ත සිගේරා, ලොකු දුව සකුණි සංජනා යනන් ඉස්කෝලේ ගිහිල්ලා. චූටි බෝලේ සනුකි සනුල්ලා, එයා මේ වෙලාවේ මොන්ටිසෝරි ගිහිල්ලා. නංගි දිලූෂිකා අමාලි, නංගිගේ හස්බන්ඩ් මහේෂ් විජේතුංග, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ආ, ග්‍රේෂන් ආනන්ද මහත්මයාගේ හරි සතීෂ් පෙරේරා මහත්මයාගේ හරි සින්දුවක් දෙන්න කියලා කියනවා. බැරි වෙන එකක් නෑ. අහගෙන ඉන්නකො එක වෙනක. පිටබැද්දර පැත්තට ගියෝතින් එහෙම අපේ සුජිත් බෝයි අපි වහගෙන ඉන්නවා. සුබ උදෑසනක් ජනි. ගොඩ දවසකින් අහන්න බැරි වුණා මේ හරිම බිසීලු දන්සලක් දුන්නලු ඒගොල්ලෝ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියන්නේ අපේ සුජී ඇතුළු සෙට් එක. නා තිලිනි නංගි ඉන්නවා. මේ කට්ටියම වැඩ කරන තැන ඉඳන් අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හයි ජනි අයියේ, මේ මම ඔයාට දාන පළවෙනි මැසේජ් එක. අනිවාර්යෙන් කියවන්න හොඳේ. සියඹලාණ්ඩුවේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන නදී. එයාගේ පවුලේ හැමෝම දේදුරුමාවත අහගෙන ඉන්නවලු. ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මම මේ සින්දුවට එකතු කරගන්න. දැන් ඉතින් මේ නම් කිව්ව කට්ටිය වගේ ඔයාගේ නමත් කියා ගන්න ඕනි නම් මගේ මේ මුවගින් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 55 33 63ට. මේ කියනකොටම කෝල් එනවා. නැත්නම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. Facebook post එකක් තියෙනවා, ඒකටත් comment එකක් දාන්න.

පොඩි ටිප් එකක් කියන්න හදන්නේ ඔයාගේ කඩේත් බිස්නස් වැඩි කරගන්න. හැමෝම නිතරම හොයන දෙයක් ඔයාගේ කඩේ විකුණන්න තියෙනවා කියලා කියන්නේ ඔයාගේ කඩේ බිස්නස් එක බලාගෙන ඉදි වැඩි වෙන. ඩිලෙක්ට නිෂ්පාදන කියලා කියන්නේ අන්නේ විදිහට හැමෝම හොය හොය බොන ඩ්‍රින්ක් එක. මේක පෝෂණ අතිරේකයක් විදිහට ආහාර අතිරේකයක් විදිහට අපි හැමෝම වගේ මේ දවස්වල හොය හොය බොනවා. සමහර විට ඔයාගේ කඩේත් මේ වෙනකොට ඩිලෙක්ට නිෂ්පාදන විකුණන්න නැත්තම් ගොඩ දෙනෙක් හැරිලා ගිහිල්ලත් ඇති ඩිලෙක්ට නිෂ්පාදන නැති හන්ද. ඒ හින්දා ඔයාගේ කඩේට හත ඩිලෙක්ට නිෂ්පාදන වෙනුවෙන් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න එක නුවණට හුරුයි. දැන්ම කෝල් එකක් දෙන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. මොකද ඒගොල්ලෝ තමයි ඩිලෙක්ට නිෂ්පාදනය කර ලංකාව පුරාම බෙදා හරි. 0111437125 තමයි නම්බර එක. 0111437125 නම්බර එක. මං කියනකොට ඔයාගේ කඩේට ඩිලෙක්ට නිෂ්පාදන ආරම්භ බලන්නකෝ. කඩේ බිස්නස් බලන් ඉන්නකොට වැඩි වෙනවා. ඊළඟට ඔයාලට මතක් කරන්න ඕනි ෆ්‍රීලන්ස් සන්නාමයේ යටතේ එන කුරකම් පිටි මිශ්‍රණය ගැන. කුරකම් පිටි කියලා කියන්නේ අපි හැමෝම ටිකක් වැඩිපුර මේ දවස්වල කෑමවලට එකතු කරගන්න දෙයක්නේ. මොකද ඔය ඩයබටි කරව මේව ප්‍රශ්න ඔක්කොටම හොඳ විසඳුමක් තමයි හොඳ පෝෂ්‍යදායි කෑම අරගන්නේ. පාම් පිටි වලට වඩා කුරක්කම් පිටි වලින් රොටියක් හදලා කෑවම, තලපයක් හදලා කෑවම ඒක ඇඟටත් හයියක් හම්බ වෙනවා වගේම තමයි ඇඟට ගුණයි. හැබැයි ඉතින් ඔය කඩේ තියෙන එක එක බ්‍රෑන්ඩ්ස් වලින් එන කුරක්කම් පිටි අරගත්තා කියලා නම් ඔය දේවල් වෙන්නේ නැහැ. අපේම රටේ ගොවියන්ගේ අතින් බොහොම සාර්වත්ව වැවුණු කුරක්කම් වලින් හදපු කුරක්කම් පිටි තමයි ෆ්‍රීලන්ස් සන්නාමයේ යටතේ තියෙන කුරක්කම් පිටි වල තියෙන්නේ. ඔකට වෙන වෙන මොනවත් කෘත්‍රිම ද්‍රව්‍ය එකතු කරලා නැහැ. කෙලින්ම කුරක්කම් පිටි තියෙන්නේ. ගල් අයින් කරලා, වැලි අයින් කරලා, හොඳට කොටලා, හෝදලා ඔය ඔක්කොම කරලා තමයි ෆ්‍රීලන් කුරක්කම් පිටි එක ඔයාගේ අතට එන්නේ. ඒක හන්ද කිසිම බයක් සැකක් නැතුව පාවිච්චියට අරගන්න පුළුවන්. අර ඔයාගේ පෝෂණයට අවශ්‍ය කරන හැම සාධකයක්ම වගේ මේ කුරක්කම් පිටි මිශ්‍රණයේ තියෙනවා. ඒක හන්ද කඩේට ගියාට පස්සේ ළඟම කඩේට, ගේ ළඟ කඩේට ගියත් ඔය ටික තියෙනවා. හොඳයි. ගියාට පස්සේ ෆ්‍රීලන් සන්නාමයේ යටතේ ඉන කුරක්කම් පිටි මිශ්‍රණය ගන්න අමතක කරන්න එපා. තාමත් කුරක්කම් පිටි වලින් උදේට මොනවද කන්න පුරුදු වෙලා නැත්නම් හිත ඉඳන් හරි වටන් ගන්න. සින්දුවට යන්න කලින් මං ටක් ගාලා කට්ටිය එකතු කරගන්නම්. පානදුරේ සීසිරි ටයිල් ෂොප් එකේ ඉඳන් අපේ චමින්ද අයියා කතා කරා. ප්‍රදීප් ඉන්නවා බොස්. එතකොට බොස්ගේ වයිෆ් චතුරාණි, කවීෂා, ඊට පස්සේ කෙලිමඩලේ රේණුවක් අයි පැලම් පිටියේ හිරාණියක් කවයිත් එකතු කරගන්න කියලා කිව්වා. මහරගම ඉඳන් අපේ චාන්දනී අක්කා කතා කරා. කතා කරලා කිව්වා යාගේ හස්බන්ඩ් වයි, පුතාලා දෙන්නවයි, දුවවයි එකතු කරගන්න කියලා. දික්වැල්ලේ ගම්පොළයි ඉන්නෝනේ පවුලේ කට්ටිය, ඒගොල්ලන්වත් එකතු කරගන්න කියලා කිව්වා. වෙසක් එකට වෙසක් බලන්න ඒගොල්ලෝ ගිහිල්ලා තින්නේ මාතර පැත්තට. දික්වැල්ල පැත්තේ පෙරහැරක් එහෙම තිබුණලු ඒ ටික ඔක්කොම බලලා ඇවිල්ලා තමයි ඉතින් අද කෝල් එක දුන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට WhatsApp එකේ ටග් ගාලා බැලුවොතින් එහෙම ඉන්න කට්ටිය ගුඩ් මෝර්නින් ජනි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කිරිබත් ගොඩේ ඉඳන් නිලූකා බොතේජු තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ගාණි ෆැෂන් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. යන්න ඕනේ කිරිබත් ගොඩ ගාණි ෆැෂන් එක පැත්තට. මටත් මොනව හරි නිකන් හම්බ වෙයිද කියලා බලන්න. හස්බන්ඩ් ඉන්නවා ගාමිණි. එයාගේ අවිස්සාවේලේ බොතේජු ෆැමිලි එකේ හැමෝමයි, හස්බන්ඩ්ගේ ගල් නෑවේ ෆැමිලි එකේ හැමෝමයි, හස්බන්ඩ්ගේ ඔෆිස් එකේ වැඩ කරන හැමෝමයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ උහන තිස්සපුරේ ඉඳන් අපේ නිලන්ත උල්ලුසු හේවාගේත් මෙසේජ් එකක් දාලා තියෙනවා. දුවයි සුරිෂානිකා, වයිෆ් සුමිත්‍රා, ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වෙලාව දැන් 11 විනාඩි 22යි.
2: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
5: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
8: NBQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුළදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
9: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.

දේදුරු මාවත හගෙන ඉන්නවා කියලා කියන්නේ ජීවිතේ මීවදයක් වගේ තමයි ඉතින් මේ පැය තුන. සින්දු අහන්න යන කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. කෝල් කරපු කට්ටිය ඉන්නවා, WhatsApp messages එවපු කට්ටිය ඉන්නවා, Facebook post එකට comment කරපු කට්ටිය ඉන්නවා. ජනි, අපිවත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න. ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ කොල්ල සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බොස් ඉන්නවා චමින්ද, සනත්, රසින්දු, කුරුවිට කඹුරාව ඉන්නවා බින්තිනග, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාර, කුට්ටපිටියේ නිලු, සවන්ත, මන්දාර, හුලංගස් දැලුවේ චාරිකා, ඊට පස්සේ රුවන්, එයාලගේ දුව තරුෂි, මැගි නැන්ද, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ ත්‍රිකුණාමලයේ පහේ කණු ඉඳන් අපේ පුංචි බණ්ඩායියත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා එකතු කරගන්න කියනවා. ඉතින් ගුණශීලි තමයි වයිෆ්, ඉරන්දිකා, මදූෂා, සසන්‍යා, සුපුන්දි, ලංක කටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හෙලෝ ජනි, යටියන්තොට දේශාන ස්ටුඩියෝ එකේ අපිත් ඔයාව සද්දෙටම හගෙන ඉන්නේ. එහෙම තමයි දේශාන ස්ටුඩියෝ එකේ සෙට් එක කියන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. ගුඩ් මෝර්නින් ජනිත්, මගේ නම දමිත් කියලා අපේ දමිත් මැසේජ් එකක් දාලා තිනවා. දමිත්, ඔයාවත් මම එකතු කරගන්නවා මේ සින්දුවට. ලක්මිනි හොටෙල් එකේ වැඩ කරන හැමෝමවයි, හස්බන්ඩ් ජනකවයි, පුතා ජීවන්වයි, මේ වෙලාවේ දේදුණු මාව තහන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා උඩ දුම්බර ඉඳන් අපේ දුලාණි මැසේජ් එකක් දාලා තියෙනවා. දුලාණි, මං ඔයාවත් ගොඩක් ආදරෙන් සින්දුවට එකතු කරගන්නම්. සුබ උදෑසනක් ජනි මල්ලි, සුපුරුදු පරිදි ආදරෙන් අපිත් ඔයාව හගනින්. ඇහැලියගොඩ බෙලිගස්හන්දියේ රශ්මික මෝටර්ස් එකේ සෙට් එක තමයි මේ මැසේජ් කරලා තියෙන්නේ. ඔයාටත් පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් දාන්න, කෝල් එකක් ගන්න. 011-2-55-33-63 තමයි කෝල් කරනවා නම් නම්බර් එක. WhatsApp message එකක් දානවා නම් 011-795-95-95. කෝල් කරනකොට ඉතින් පොඩ්ඩක් ලයින් එක බිසී වෙයි. දෙතුන් පාරක් try කරන්න. try කරා කියලා පාඩුවක් වෙන්නේ නැහැ නේ.

ඔයා ගොඩාක් ළඟින් ආදරය කරන කෙනෙකුට, ඔයාගේ නෑදෑ කෙනෙකුට, හතුරෙකුට පවා ලෙඩක් දුකක් වුණාම උණුවෙන හිතක් අපිට තියෙනවනේ. ඔය ලෙඩේ දුක සුව කරන්න බැරි රෝගයක් වුණොතින් එහෙම අපි හැමෝටම සෑහෙන ලොකු දුකක් දැනෙනවා. ගොඩාක් වෙලාවට ඔය කැන්සර්ස්, ඊට පස්සේ හાર્ට් වල මොනවා හරි ප්‍රොබ්ලම් එකක් ආවොත් ඒ දේවල්, ස්නායු රෝග වගේ දේවල්, පරම්පරාවෙන් එන ලෙඩ රෝග, ඔය වගේ දේවල් බටහිර වෛද්‍ය විද්‍යාවේදී ප්‍රතික්ෂේප වෙනවා මේවට නම් බෙහෙත් කරලා ගොඩ දාගන්න අමාරුයි කියලා. හැබැයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව එහෙම නැහැ. එහිඳ තමයි සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන ඔයාලට මතක් කරන්නේ. කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා ඉන්නවනේ ඊතර. කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා ගාවට සමහර රෝගීන් යන්නේ හරියට ඇවිද ගන්නවත් බැරුව රෝදපුටුවෙන්, එහෙම නැත්නම් කවුරු හරි උස්සක. හැබැයි හරියට ප්‍රතිකාර ටික හරි කාලෙට කරාට පස්සේ එයාට එහෙම ලෙඩක් තිබුණාද කියලා හිතාගන්න බැරි වෙන මට්ටමට ඒගොල්ලෝ සුවපත් වෙනවා. ඒකයි කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයාගේ ප්‍රතිකාර ආශ්චර්යයන් වගේ කියලා අපි කියන්නේ. ලංකාව වටෙන්ම කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා හොයාගෙන සෙවණගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට කට්ටියේම සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. 0777-300-940 හරි 0773-273-540 හරි කෝල් එකක් දීලා යන්නකො. එතකොට ඔයාට වැඩි විස්තර දැනගන්නවා වගේම වෙලාවක් වෙන් කරගන්නත් පුළුවන්. ඒ අපේ ශාරීරිය සුවපත් කරන හැටිනේ. අපේ මනස සුවපත් කරගන්නත් අපි හැම වෙලේම කල්පනා කරන්න ඕනේ. ලස්සන සින්දු ටිකක් අහනවා කියලා කියන්නේ අන්න ඒ වගේ මනස සුවපත් වෙන වැඩ. හිමවරණ අමරදේව උපහාර ගී ප්‍රසංගය ගැන මම ඔයාලට මතක් කරන්න ඒ හින්දා. අපි හැමෝම ගොඩක් ආදරෙන් මේ කාලේ අහපු, අපේ කන් පිනවපු, අපේ හිත පිනවපු ගීත රසක් අපිට තිළිණ කරපු WD අමරදේවයන් උපහාරයක් වෙනුවෙන් තමයි හිමවරණ අමරදේව උපහාර ප්‍රසංගය පැවැත්වෙන්නේ. මේ මාසේ 13 සෙනසුරාදා රාත්‍රී 7ට සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී තමයි පැවැත්වෙන්නේ. සංක දිනෙත් සශිකා නිසංසලා, සුනීර සුමංග, නුවන්දිකා සේනාරත්න, අමීෂ මිනෝල් වගේ අපි හැමෝම ආදරය කරන ගායක ගායිකාවන් රැසක් මේ ප්‍රසංගයත් එක්ක එකතු වෙනවා. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සංවිධානය කරද්දී myticket.lk හරහා ඔයාගේ ප්‍රවේශ පත්‍රයත් වෙන් කරගන්න පුළුවන්. සින්දුවට යන්න කලින් මං ටට්ටට්ටට්ටක් ගාලා කටිය එකතු කරගන්න කියලා තමයි බැලුවේ. WhatsApp messages පැත්තට තමයි යන්නේ. මොකද ඒ පැත්තේ තමයි ගොඩ දෙනෙක් පෝලිමේ බලාගෙන ඉන්නේ නම් කියනකම්. සුබ උදෑසනක් ජනී, අපිටත් සින්දුවක් දෙන්න. මදූෂා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. කොහෙ ඉඳන්ද කියලා නම් කියලා නැහැ. මදූෂා මං ඔයාව එකතු කරගන්න මං හිතනවා බොල්ලෑගල පැත්තේ ඉඳන් වෙන්නේ නැති කියලා. රාජගිරියේ බයිසිකල් කඩේ අපේ සුසන්ත අයියා ඉන්නවනේ. හැමදාම වගේ අදත් මාව අහගෙන ඉන්නේ. නිශානි, සුසන්ත, සිරිමාවති, දුව ඔනෙලි, චූටි ගිරවා, නෑ එයාගේ චූටි ඊට පස්සේ ගිරවා කියලා වෙනම කෙනෙක් ඉන්නවා. මන් දන්නේ මේ ඇත්ත ගිරවේද නැත්නම් නමට කියන ගිරවා කියලා කියන කවුරු හරි පුද්ගලයෙක්ද දන්නේ නැහැ. හායි කොහොමද? අපිත් ඔයාව හගෙන ඉන්නේ. බණ්ඩාර දූව මුතුහර බ්ලොග් ගල් ආයතනයේ වැඩ කරන සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. පවුල හැමදෙනාවයි net fm ටීම් එකේ හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා ගාල්ලේ සුජී විජේනායක අක්කත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කොහොමද ජනි? අපිත් net අහගෙන ඉන්නේ. රුවන්වැල්ල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනු අපේ කුමුදු. පුතාල දෙන්න එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. තුෂාන්, විශාල් තමයි පුතාල දෙන්නගේ නම් දෙක. ඊට පස්සේ අපිට කෝල් එකක් ගත්තනේ උණන් විටිය පාලම ගාව ත්‍රිවිල් පාක් එකේ ඉඳන් අපේ අනුරයිය. අනුරයගේ වඩ නිකන් අඳුරන්නේ නැහැ වගේද? සුදු බේබී ටැක්සි එකේ වම දන්නව නේද? අන්න එයා තමයි කෝල් කරේ. කතා කරලා කිව්වා වයිෆ් කාන්ති, පුතා සංජය, දුව කසුන්ත එකතු කරගන්න කියලා. ඊට පස්සේ මේ පුතාගේ යාළුවෙකුත් අපේ අනුරයියත් එක්ක මේ වෙලාවෙ ඉන්නවා. එයාගේ නම ඩිල්ෂා. මගහේන ස්ටෝස් එකේ කට්ටිය, මයුරු සැලුන් එකේ සුදු මල්ලි, අජිත් ටී රූම් එකේ අජිත් මල්ලි සහ නංගි, වඳුරබ වඩු මහත්තයා, නුවන් ස්ටෝස් එකේ කට්ටිය මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් කට්ටියම මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා.

0: FM 95 94.8 Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ඔබ ඔලෙවල් අවසන් කළා එක්ද A-level කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669
2: වේලාව දෙන 11යි විනාඩි 42යි
3: අලුතෙන කාටුඹ මිලක් අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0711892767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: Coca-Cola rasa de notinanno. Unna ape modalali mahatwarunṭai mahatmeṇṭai tægi dinanna niyama chance ekak. Vaasi rasak karanna tiyenne punchima punchi deyai. Koi mohotaka hari oyage velanda salatat ape Net FM kandaayema enna puluwan. Ehema ævit modalali gen cool beam ekak denna kiyala illuwot oya denne Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda. Naththam Portillo ekak nam oyata e mohotema mudal tæggak dina ganna puluwan. Ehenam soodanam enninna. Api enne Juni 3 kægalla. Juni 4 nawala piti.
6: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ.
7: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KDI Rice අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDI Rice ලීන 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 0777 406 4497 කතා කරන්න.
8: ආ කොහෙන්ද මේ JBL එක?
9: කීල්ස් එකෙන්
10: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම යන දලවේ.
11: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
12: ආන්ඩ්‍රි ජබත් කාලය ඉරාන්ඩ්‍රකු මාරෝද යවා එක පරීක්ෂණ තියෙනකො බෑඩ් බ්ලොක් දෙක ආයෙන්ද පරීක්ෂණ කරලා ඔපරේෂන් එක කරනවා කිව්වා නැත්නම් තේ මං අහනවා එවන සම්මලවන්න මාර්ගගෙන කිව්වා විස්තර ඉන්න දෙන්නේක පස්සකවන් ගත්ත දැන් හොඳයි මාන්සිය නැත් පොඩිකල් ටිකක් නැත් සම්මුළු ගලේම නැත් ඉන්නකම හොඳයි දැන්
11: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940
13: Wake up.
14: Subtitle Hormones. Alpha Studio.
11: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
14: යස් යස් එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න
11: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
14: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasumi and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
15: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
16: සින්ඩරෙල්ලා වගේ මං නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
17: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
2: මෙලාව 11යි විනාඩි 45යි මේ වයිෆ්
18: මොකද හස්බන්ඩ්
2: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංගා පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා
18: අයියේ
2: රිස්ක් එක වැඩිනේ
18: ඒ කිව්වේ
2: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ
18: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉදලයි තියෙන මොකට කියලා?
19: කිලියේ කිලියේ මනි මනි මේ හතෝපිල් ඔරු මලමුල්ලන් පොගුම් නලගින් නලගින්
1: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත

සිංදු අහන්න යන්න කලින් මම කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ විෂන් කෑ නවතම ශාඛාව දැන් කඩුවෙල නගරයේදී විවෘත වෙලා තියෙන හන්දා. ඔයා කඩුවෙලවට ඉන්නව නම් ඔයාගේ ඇස් වලට රිස්ක් එකක් අරගෙන වෙන වෙන තැන් වලට ගිහිල්ලා ඇස් පරීක්ෂා කරගන්න අර වගේ දේවල් මේ දේවල් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලීම යන්න පුළුවන් ඇස් වෙනුවෙන් උසස්ම තත්වයේ සේවාවක් ඔයාට ලබා දෙන විෂන් කෑ ශාඛාවකට. විෂන් කෑ නවතම ශාඛාව දැන් නිවෘත වෙලා තියෙන්නේ නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනේ. කඩුවෙලවට ඉන්න ඔයාලා දැන් විෂන් කෑ ශාඛාවට ගියාම උසස්ම තත්වයේ යක්ෂි සේවාවන් ලබා ගන්න අතරේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවි කාච මිලදී ගන්න තත්ත්වාව තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. ඒ විෂන් කෑ ගැන පණිවිඩේ දැන් කියන්න හදන්නේ WhatsApp message එවලා තියෙන කට්ටියගේ පණිවිඩටි. ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා දිග්ග මැසේජ් එකක් එවලා තියෙනවා. රත්නපුරේ ගල්ලෑල්ල ඉඳන් සශිතා හර්ෂණී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වෙනද වගේම අදත් අපි දේදුණු මාවත හගෙන ඉන්නවා. අම්මා චිත්‍රා, තාත්තා ආර්ය රත්න, අයියා රෝමේෂ්, නෑනා සුදර්ශනී, එයාගේ හස්බන්ඩ් චමීර වගේම චූටි පුතා ශාක්‍යවත්, හස්බන්ඩ්ගේ අයගම පවුලෙක් අම්මා කුසුමාවති, තාත්තා ජානක, මල්ලි චතුරංග, නංගි රසිකා, අද ගෙදර ඇවිල්ලා ඉන්නවලු හස්බන්ඩ් හපු ගස් තැන්නේ අත්තම්මා, ඊට පස්සේ ජනක මාමා, බලංගොඩ නැන්දයි මාමයි, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට මං යන්නේ කොහෙටද දන්නවද? මාතර පැත්තට ගිහිල්ලා ඉන්න අපේ උදයන්ගේ නෙතුමි මැසේජ් එකක් දාලා තියෙනවා. මාතර කිංකිණිවයි, චතුමිවයි, යසාරවයි, ඊළඟට DD කාස්ටීරියෝ එකේ සෙට් එක එකතු කරගන්න කියනවා. එතන ඉන්න බොස් ඩිලාන් බබීව එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ බණ්ඩාරවිල ටවුන් එකේ සද්දටම ආව අහගෙන ඉන්නවලු DD කාස්ටීරියෝ එකේ සෙට් එක. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. ඊළඟට මට මේ සින්දුව දෙන්න පුළුවන්ද කියලා සින්දුවක වීඩියෝ එකක් එවලා තිනෝ. දැන් ඉතින් කොහොමද කියන්නකෝ මම මේ වීඩියෝ එක බලන්නේ. අපේ මල්ෂි තමයි කුරුණෑගල ඉඳන් ওই වැඩේ කරලා තින්නේ. මල්ෂි ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සින්දුවේ නම ටයිප් කරලා එවන්න පුළුවන් නම් ඊළඟට ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න ජනි අයියේ. එහෙම කියන්නේ අයියේ නෙවෙයි නේද, මේ මකුල්වලුව රංජිත් දිසානායක. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අලව්වේ කරුවක්කා කෝල් එකකුත් ගත්තා, වට්ස්ඇප් මෙසේජ් එකකුත් දාලා තියෙනවා. කොහොමද ජනී ඔයාට දවල්ට කෑම හදන ගම බැරිද නැහැ පාර්සල් කරලා ලෙවටත් කෑම එකක් එවන්න නේද? දේදුණු මාවතේ යාව ට්‍රෞමක් එක් කරන් යන්නලු. ලස්සන සින්දුවකට පුතා රුක්මන් වයි, දිව දුව නිමාලි වයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ කෝල් කරපු සෙට් එක අතර ඉන්නවද මුලින්ම මට කතා කරපු කෙනි. ඒ තමයි බටගොඩ ඉඳන් අපි වහගෙන ඉන්න කරුණා යටවත්ත. යටවත්ත නෙමෙයි යටවතුර. මොනුබුරා ඉන්නව තරු, ඊට පස්සේ තාරුණී දුව, ඊට පස්සේ කාංචනා දුව, ඊට පස්සේ පුතා තිලින. කාංචනා දුවගේ හස්බන්ඩ්ගේ නම රංජන්. එයාවත් එකතු කරගන්න කියලා කිව්වා. නිමල් අංකල් කතා කරා බොලනස් ගමුවේ බැවපාරේ ඒගොල්ලන්ගේ අර කේක් ෂොප් එකේ ඉඳන්. රන්දිකා කේක් ෂොප් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා නිමල් අංකල්වත් මේ සින්දුවට. ඊළඟට මොනරාගල වැදි කුමරී ඉඳන් අපේ මංජුලා කතා කරා. එකතු කරගන්න කියලා කිව්වා ශෂිනි දුවවයි, චමාෂ දුවවයි, විශේෂයෙන්ම අල්ලපු ගෙදර මේ සිතුමි දුවවයි, අවිෂ්ක දුවවයි එකතු කරගන්න කියලා කිව්වා. ඒගොල්ලන්ගේ අම්මා අයිරාංගනී නංගිවත් මතක් කරන්න කියලා කිව්වා. මොකද එයා මොනරාගල මොණික් එකේ ඉඳන් මේ වෙලාවේ සද්දෙරම මාව අහගෙන ඉන්නවා කියලා පණිවිඩේ මට මංජුලා දුන්නා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. තාමත් මේ පැත්තට කෝල් එකක් දුන්නේ නැත්නම් දැන්ම කෝල් එකක් දෙන්න. 01125533 තමා නම්බර් එක. WhatsApp message එකක් දානවා නම් 0711 95 95 95. මේ සින්දුව අහලා, තව සින්දුවක් අහලා, ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේ හැමීට හම්බ වෙලා කතා කරමු.

මේ වෙලාවේ අපිව හගෙන ඉන්නවා මහරගම මංගල මාවතේ සෙහෙරා ෆැක්ටරි එකේ කට්ටිය. හන්සි, චතුරි, රස්මි, ඊට පස්සේ දිනීකා පිස්සෝ සෙට් එක ඔක්කොම එකතු කරගන්න කියලා තමයි කියලා දෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා, මෙසේජස් ගොඩාක් දාලා තියෙනවා. කියන්න නැත්තේ ඇයි කියලා අහලා තියෙනවා. කියන්න පරක්කු වෙන්නේ ඇයි කියලා. මෙසේජස් එකක් දැම්මම මට යටින් ඉඳන් උඩට එනකොට හම්බ වෙනවා. අර ඔයගොල්ලෝ දෙක තුනක් දැම්මම ආයි මෙසේජ් එක උඩට යනවනේ. එතකොට පොඩ්ඩක් පරක්කු වෙනවා ඉතින් කියන්න. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tashma Ata, Net FM. Te dunu mavata, te dunu mavata.
1: Brought to you by
2: Akunu Lake Namahubavana Ratapuram Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka.
3: හදරෝග ස්නායි රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336.
6: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
10: කොහෙන්ද මේ JBL එක?
11: කීල්ස් එකෙන්
12: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්ියම යන දලවේ.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
13: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
14: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
15: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
16: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
17: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
18: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
17: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
16: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
15: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
17: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
1: Brought to you by
3: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
19: සදා හරිත ව්‍යවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
20: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
21: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
6: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
8: Net FM Algo Town.
22: සුබ දහවලක වේලාව දවල් 12:00.

0: Net News. Net daval dolaha. Obaveta gena enni.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
4: අයිබෝන් අද දවස මැත දවසේ මෙතෙක් රටතුට සිදුවීම් වාර්තා කරණය නෙත් දවල් දොළහා මම සචිනි සේලවර්ධන ප්‍රවති සංස්කරණය නිශාන්ද සිල්වා.
5: මේ වෙනකං දවස
4: මීකෝට දන්සල් අනුතරින් දිවි අහිමි වූ හතර දෙනෙකුගේ මෘතදේහ නිවෙස් වෙත. ഘോഷാകാരി ശബ്ദ ദമമിന് യാതുരുപതി പദവു പിരിസകട വെടവരതി അമേരിക്കാവി വെടിതബീമകിൻ ഏകമ പൗലേ 5 ദിനകു ജീവിതക്ഷേത മെയ് മാസേ തെൽഗേന ഡോളർ മില്യൻ 524 ക് വൈകരേ ജാതിക ക്രീഡാ സംഗം തുനക ലിയാപദിൻചിയ താവകാലികവ അതേടവൈ
0: നെറ്റ് ദവൽ 12 ഇരമദിയമേ വാർത്താ കർണയ
4: මේකුට පැවති දන්සලක සිද වූ අනතරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලින් සිව් දෙනෙකුගේ මෘතදේහයන් මෙවැනි විට ඔවුන්ගේ නිවෙස්වල තැන්පත් කර තිබෙනවා. ඒ අනුව අඹසැමි යුවලකගේ මෘතදේහයන් අවිස්සාවේල තල්දුව ඇපල පිටිය පිහිටි ඔවුන්ගේ නිවසේ තැන්පත් කර තිබවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසවේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන ගැමුණු හේවා බලඇණියේ කුරුවිට යුද හමුදා කඳවුරේ සේවය කළ කෝප්‍රල් ආර්.පී. ලසික නානායකාද සහ ඔහුගේ බිරිඳ වන නවීසා නිලක්ෂි පෙරේරා යන දෙදෙනාගේ මෘතදේහයන් එලෙස එම නිවසේ තැන්පත් කර තිබෙනවා. ඔවුන්ගේ අවසන් කටයුතු හෙට පසරු 4ට ඇපලපිටිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. එම අනතුරෙන් බියගිය රණවිරුවාගේ බිරිඳගේ මව සහ ඥාති දීනේගේ මෘතදේහයන් පිළියන්දල වැවල ප්‍රදේශයේ තැන්පත් කර තිබෙනවා. ඔවුන්ගේ අවසන් කටයුතු ලබන හතරවනදා පිළියන්දල වැවල ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතයි. මේ ගොඩ සිදු වූ අදාළ රියනතරෙන් පුද්ගලින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලින් 7 දෙනෙකු තුවාල ලැබුවා. ඒ අනුව තුවාල ලැබූ පුද්ගලින් 5 දෙනෙකු තවදුරටත් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ. අනුතර සිදුකළ ක්‍රැබ්‍රත රියදුරා මෙවැනි විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි. ඒ මානතර සිදුවන අවස්ථාවේ කැබ්‍රතේ සිටි තවත් පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි. වෙසක් නරඹමින් සිටි මහජනයාට පීඩාවක් වන අයුරින් ഘോഷාකාරී ලෙස අධික ශබ්ද නගමින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් දස දෙනෙකුට අධික පිරිසක් එම යතුරුපැදි සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ බණ්ඩාරගම පොලිසිය සිදු කළ වැටලීමකදී පොලිස් බහිරේටගත් බහුතරයක් යතුරුපැදිවල සයිලන්සර් කපා වෙනස් කර සාමාන්‍ය ක්‍රමවේදයේ උල්ලංඝනය කර තිබූ බවයි පොලිසිය පැවසුවේ. ඒවාට විවිධ කොටස් එක්කර අධික ශබ්දයක් නිකුත් කරන ලෙස සකස් කර තිබෙනවා. බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තරුණයන් පිරිස එම යතුරුපැදි සමග අත්අඩංගුවටගෙන පොලිස් ස්ථානයට රැගෙනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරුණා. අදාළ යතුරුපැදි මෝටර් රථ පරීක්ෂක වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් සකස් කර අදාළ යතුරුපැදිවල හිමිකරුවන් සමග අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයේ මස්කටී නගරයේ සිදු වූ වෙඩිතැබීම් මාලාවකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. පවුල් ආරවුලක් දොර දිග යාමින් මෙම ඛේදවාචකයේ සිදු ඇති බවයි එරට පොලිසිය සැකපල කරන්නේ. 52 වියේ පසු වූ රයන් වීල්ස් මැක්ෆාලන් නැමැති පුද්ගලයෙකු වෙඩිතැබීම සිදු කර තිබෙනවා. පසුව ඔහුද වෙඩිතබාගෙන දිවිහානි කරගෙන තිබවයි මස්කටීන් පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවේ. පොලිස් වාර්තාවලට අනුව ඊයේ මධ්‍යහන කාලයේදී නගරයේ ස්ථාන කිහිපයක වෙඩිතැබීම් සිදුව තිබෙනවා. ප්‍රථමයෙන් නිවසක වෙඩිවැදීම යොගසිරි පුද්ගලින් සිව් දෙනෙකුගේ සිරුරු පොලිස් විසින් සොයාගත් බවත් සැකකරු ඒ වන විටත් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බවත් BBC ප්‍රවෘත්ති සේවය පවසනවා. පසුව ක්‍රියාත්මක වූ ආරක්ෂකංශ ගඟක් අසල පිහිටි පදික පාලමකින් සැකකරු සොයාගන්නා විට ඔහු තමාටම වෙඩිතබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පරීක්ෂණ ඉදිරියට ගෙන යාමේදී තවත් නිවසක තිබී පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් සහ ලෝහ වැඩපොලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයක තිබී තවත් සිරුරක් දහම වී තිබෙනවා. මියගිය මෙම සියලුම දෙනා සකකරුගේ පවුලේ සමාජිකයන් බවටයි දැනට හඳුනාගෙන තිබෙන්නේ. මස්කරින් පොලිස් ප්‍රධානී ඇන්තනී කිස් මෙම සිදුවීම හැඳින්වුවේ මහා සාහසික අශිෂ්ට ක්‍රියාවක් ලෙසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. පසුගිය මාසයේ ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 524ක මුදලක් වැය කර ඇති බව වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. එ අනුව මෙම අර්බුදකාරී අවස්ථාවේ ඉන්ධන පරිභෝජනය යම් ලෙසකින් සීමා කිරීමක් සිදු කිරීම සඳහා පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.
6: පෙබරවාරි මාසේ ජනවාරි මාසේ මිලියන 186යි, පෙබරවාරි මාසේදී මිලියන 97යි, මැයි මාසේ වෙනකොට ඩොලර් මිලියන 524ක් ඉන්ධන සඳහා අපි වියදම් කරලා තියෙනවා විදේශ විනිමය හැටියට. ඒතර මේ தත්ත්වය තවදුරටත් දරාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා රටක් හැටියට අපි කල්පනා කරලා බලන්න ඕන අනිවාර්යයෙන්ම අපේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදියක අඩු කිරීමක් කරලා මෙන්න මේ රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා අපි කටයුතු කරොත් මේක එක පැත්තකින් ඉන්ධන මිල වැඩිවීම සඳහා ඉදිරියේදී බලපෑමක් කරනවා විතරක් නෙමෙයි, ඒ හරහා සමස්ත ආර්ථිකයට කිසියම් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ඉදිරියේදී ඛනිජ තෙල් නීතිකරණ සංස්ථාවත් ඒ වගේම ඩිජිටල් අමාත්‍යාංශය හැටියටත් අපි දැනට ක්‍රියාත්මක කරගෙන යන QR ක්‍රමය මීටත් වඩා ටිකක් තදින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය වන පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අපි විශ්වාස කරනවා මේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් මේ අර්බුදකාලී අවස්ථාවේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදියක අඩු කිරීමක් කරලා අපේ ආර්ථිකයට ඒකෙන් එන බලපෑම කිසියම් විදියක සමනය කිරීමක් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.
4: ඒ ඔස්සේ ආර්ථිකයට සිදුවන බලපෑම යම් තාක් දුරකට සමනය කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
6: මේ අර්බුදය දිගින් දිගට යෑම තුළ අපිට විශාල වශයෙන් ඉන්ධන පරිභෝජනය අඩු කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි දැනටමත් දන්නවා අපි QR ක්‍රමය හරහා ඒ වගේම කෝටා ක්‍රමය හඳුන්වා දීමත් එක්ක සැලකිය යුතු ඉන්ධන පරිභෝජනයේ අඩු කිරීමක් අපිට පුළුවන්කම ලැබුණත් තවමත් රටේ අවශ්‍යතාවයේ මට්ටමට මේක ඇවිල්ලා නැහැ. දැන් මේ ලෝකය තුල ඉන්ධන වෙළඳ පොලේ ඒ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් එක්ක විශාල විනිමය ප්‍රමාණයක් රටෙන් එළියට යන්න කටයුතු සිද්ධ වෙලා තියෙනවා.
4: ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තිරසර බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සඳහා ඔස්ට්‍රේලියා සහ යුරෝපයේ නවීනතම තාක්ෂණයේ සහිත බලශක්ති සමාගම් දෙකක ආයෝජකින් දෙදෙනෙකු දෙවිනට පැමිණ තිබෙනවා. ඔස්ට්‍රේලියානු බලශක්ති සමාගම නියෝජනය කරමින් ඉස්සුරු යාපා මහතා සහ යුරෝපීය බලශක්ති සමාගම නියෝජනය කරමින් සිත්සලන්ත ජාතික ලුඩකවි ෆිනෝටා මහතා එලෙස දෙවිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. මෙරට වැවෙන ශාකපත්‍ර නවීන තාක්ෂණය සමග මුසුකර නවතම බලශක්ති ප්‍රභවයක් හඳුන්වා දීම එම සමාගම් දෙකේ එක් වැඩපිළිවෙලක් වනවා. ඊට අමතරව නවීන බලශක්ති තාක්ෂණය මෙරටට හඳුන්වා දීමට සහ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය මෙරට තුළ වැඩිදියුණු කිරීමටද ඔවුන් අපේක්ෂා කරනවා. ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් එම සමාගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට අතට පැවරීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් එ අනුව සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව තමන් වෙත පැවරී ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. එ අනුව ශ්‍රී ලංකා පන්දු සංගමය, ශ්‍රී ලංකා කැරම් සංගමය සහ ශ්‍රී ලංකා හොකී සංගමයේ ලියාපදිංචිය එලෙස තාවකාලිකව අත්හිටුවා ඇති බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. මෙම ක්‍රීඩා සංගම්වල පාලනය, පරිපාලනය හා වෙනත් යම් අත්‍යවශ්‍ය කටයුතු යථායෝගී අයුරින් ඉටු කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත්කර තිබෙනවා. ඒ පසුගිය මැයි මස 19 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පියවර ගැනීමට බලපෑ ප්‍රධාන හේතු ලෙස දක්වා ඇත්තේ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම, නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා වූ නිලවරණ ක්‍රියාවලිය විනිවිද භාවයකින් යුතුව සම්පූර්ණ කර ගැනීම යන කරුණු සඳහා බවයි පැවසෙන්නේ. ඩුබයි රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතරංකුවටගත් රන්තරිගේ නිශ්ශංක ප්‍රියදර්ශනි හෙවත් ඩුබයි සුද්ධා නැමැත්තා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඔහු කඩුවෙල ප්‍රදේශයේදී අතරංකුවට ගෙනැත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිරතහරින් කණ්ඩායමක් විසින්. ඩුබයි රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා ඔහු විසින් රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන පුරුදු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලික විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන කාර්යංශයට කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු එලෙස අතරංකුවටගෙන තිබෙනවා. ඩුබයි සුද්දා කඩුවෙල ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව අතරංකුවට ගැනීමට යාමේදී විමර්ශන නිරතහරින් මගහරිමින් සී පුද්ගලික රතයෙන් පලා යාමටද ඔහු උත්සාහ කර තිබෙනවා. සැකකරු බුලත් සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුද වනවා. සංචාරක වීසා මගින් පුද්ගලයන් ඩුබායි රැකියා සඳහා යොමු කරන බව පවසමින් සැකකරු සමාජ මහද භාවිත කරමින් මෙම ජාවාරමේ නිරතව ඇති බවටයි වාර්තා වුණේ. ඒ සම්බන්ධයෙන් ඩුබයි සුද්දා නැමැත්තා මීට පෙරද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මගින් අතරංගුවටගෙන තිබෙනවා. නෙත් දවල් 12 නිමාව මීලග නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට එතෙක් පෑන් පෑය මේ පෑය රටතට බලාපොරොත්තු වන්න. වැඩිතරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: නෙත් දවල් 12 ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3872. ධර්මය ඇසීම පහසුය. එය අන් අයට කියාදීම පහසුය. එහෙත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නොවද කළ යුතුය.
7: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
8: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
9: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
10: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0710-397-399 0710-397-399
11: හෘද
12: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773-273-540.
13: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 011-437-1250.
14: ජනි එක දේ දුනු මාවත.

0: happening when they love me. Happening when they love me.
1: Happy එකේ අහන්න ඒ දුනු මාවත happy එකේ අහන දේ දුනු මාවතේ අවසාන පැයේ වැඩ කටයුතු ටික අපි පටන් ගන්න හදන්නේ මේ පැය පටන් ගන්නකොටම ඉතින් කට්ටිය දැන් පුංචි බඩගින්නකුත් එක්කන ඉන්නව ඇති මං කෑම දෙන්න නෙවෙයි හදන්නේ කට්ටිය සින්දුවට එකතු කර ගන්න හදන්නේ මෙසේජ් ඇවිල්ලා තිනෝ කෝල් ඇවිල්ලා තිනෝ Facebook post එකට අද comment ගොඩක් ඇවිල්ලා තිනෝ ඒ කට්ටිය එකතු කර ගන්න ඕනි කොහෙටද යන්නේ මුලින්ම කෝල් කරපු කට්ටිය එකතු කර ගන්නවද WhatsApp එක පැතර යන්නන්ද උපන්දිනයක් තියනවාද කේක් කෑල්ලක් කන්න පුළුවන් දුම්බර ලලිත් අයියා අපේ දුම්බර ඉඳන් අහගෙන ඉන්න ලලිත් ප්‍රියංකර එයාගේ උපන්දිනයද සුබ උපන්දිනයක් වේවා කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා අපිට කේක් කෑල්ලක් රහ බලන්න පුළුවන් වෙයිද හයි ජනි මම අම්පාරේ මුවන්ගල ඉඳන් රම්‍යා කියලා අපේ රම්‍යා විතර මැසේජ් එකක් දාලා තියෙනවා ඒගොල්ලෝ වෙසක් එකට සෝමාවතිය වඳින්න ගිහින් හස්බන්ඩ් සරත් කුමාර පුතා ශෂි පොඩි පුතා සදෙව් දුව ඉන්නවා ගාල්ලි ඉහළ කිහිඹියේ සමාධි එයාගේ දුව ෂනුදි මේ සේරම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ හයි ජනි මල්ලි අපිත් ඔයාව අහගෙන ඉන්නේ ඇඹිලි පිටියේ ගල් වංගුවේ තියෙන ඉන්දික ටේලර්ස් එකේ ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ නමක් නැහැ හැබැයි ඉන්දික ටේලර්ස් එකේ ඉන්න කට්ටියම එකතු කරගන්න හයි ජනි අයියේ මම කේෂාන් අද ජා ඇල මඤ්ඤොක්ක දන්සලක් තියෙනවා දැන් පටන් අරන් තියෙන්නේ හැමෝටම කියන්න කොතනද දැන් ජා ඇල තියෙන්නේ නේ අපිටත් එන්න පුළුවන් කිට්ටුයිනි තැනක් දාන්න මැසේජ් එකේ ජනි මල්ලි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න පැල් මඩුල්ලේ පැනාසියා එකේ ඉඳන් අපිව අහගෙන ඉන්න සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ කල්යාණී ඉන්නවා ડોක්ටර් නිරංජී ඉන්නවා ඉරංගි රින්සි අක්කා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ගොඩක් ආදරේ

අවත් ගන්නවද සින්දුවක් අහන්න? මං හිතන්නේ ඉමා වෙන්න ඕනි අපි වහගෙන ඉන්න එක්කෙනාගේ නම. ඉමා ඔයාව එකතු කරගන්නම්. ඇඹිලි පිටියේ ඉඳන් මදුත් අපි වහගෙන ඉන්නවා. මදු මං ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ නැදිමාල අකීරයකේ කට්ටියත් අපි වහගෙන ඉන්නවා. ගංගානි මිස් ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා අපි මේ අහන්න යන සින්දුවට. තාමත් මේ පැත්තට කෝල් එකක් ගත්තේ නැත්නම් කෝල් කරන්න 01125533 63 WhatsApp message එකක් දාන්න 011 95 95 95. Facebook එකට ගියොතින් post එකක් දාලා තිනවා. ඔකට comment එකක් දැම්මත් මම නම කියනවා.

ෆ්‍රීලන් නිෂ්පාදන ගැන මතක් කරනකොට ෆ්‍රීලන් නිෂ්පාදන පෙළ අතරට අලුතින්ම එකතු වුණු හෙළ මසාලා පවුඩර් ගැන කතා නොකර බෑ. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක්ක අපි හැමෝම ආස කරන අර ඉන්දියාවේ මසාලා රහට ඔයාගේ ගෙදර හදන කෑම වේලත් රසවත් කරගන්න පුළුවන්. ගෙදර විතරක් නෙවෙයි ඔයාගේ කෑම කඩේ හදන කෑම ටිකත් රස කරගන්න පුළුවන් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක්ක. එළවලු ජාති වලට නම් ඔයා පාවිච්චි කරන්න ඕනේ ග්‍රීන් කරි මසාලා. ඊට පස්සේ බ්ලැක් කරි මසාලා පාවිච්චි කරන්න ඕනි මස් ජාති වලට. මස් ජාති කියලා කිව්වට මෂ්රූම් වලට පොලොස් වලට එහෙමත් පාවිච්චි කරලා බලන්නකෝ. ඊට පස්සේ රෙඩ් කරි මසාලා තියෙනවා මාළු ජාති වලට. රස වැඩි කරගෙන ගෙදර කෑම වේලට ඉන්න කට්ටියට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගෙදර කෑම වේලට එකතු කරගෙන බලන්න. ඊළඟට මතක් කරන්න ඕනි සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. ඔය තරුණ කාලේ සතුටින් හිටියට පොඩ පොඩ වයසට යනකොට තමයි ඇඟේ ලෙඩ ටික මතුවෙන්න පටන් ගන්න. එතකොට ඉතින් ඔය ලෙඩ ටික සුව කරන්න බෑ කියලා වගේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතික්ෂේප වුණොත් ජීවිතේ ගැනත් දුක හිතෙනවනේ. හැබැයි සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරේ ඉන්න කමල් බන්දුල වීරප්පෙරුම් වෙදමහත්තයා ඉන්නකන් ලෙඩ රෝගවලට බය වෙන්න දෙයක් නැහැ. සුවනෝන ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිපාර කමල් බන්දුල වීරප්පෙරුම් වෙදමහත්තයා ගාව තියෙනවා. කමල් බන්දුල වීරප්පෙරුම් වෙදමහත්තයා කියලා කියන්නේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ගොඩ දෙනෙක් එතුමව හොයාගෙන සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට යන හන්දා යන්න කලින් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න එක තමයි නුවන්නට සුදුසු. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 දැන්ම කෝල් එකක් දීලා වැඩි විස්තර ඔයාට දැනගන්න පුළුවන්. සුබම සුබ දවසක් වේවා ජනී. මමත් ඔයාව හගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න. කුරුණෑගල තෝර වතුරු ඉඳන් මාෂිකා ටෙක්ස් එකේ උදේශිකා දුනුවිල තමයි අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් ජනී මල්ලි. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ පමුණු ගම ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙන තුසිතා වෙන්න ඕනි. මෙසේජ් එකට දාලා තියෙනවා හස්බන් තරංග, සුදු පුතා, සුදු දුව, පොඩි දුව එකතු කරගන්න කියලා. වැඩේ තියෙන්නේ එයාගේ නම එවල නෑ. මං හිතනවා එයාගේ නම තරංගා වෙන්න ඇති කියලා. අපි තින්නවෑ අද ගරාජ් එක වහලා දැම්මා. ආ නෑ නෑ, අද ගරාජ් එකක් දැම්මලු. අම්මෝ, තව පොඩ්ඩෙන් මං වැඩේ මේව කරනවා. වස්තුයි එයාගේ මල්ලි තරුයි තමයි බයික් හදන්න ගරාජ් එකක් දාලා තියෙන්නේ. ඒගොල්ලෝ වැඩ කරන ගමන් මාව හගෙන ඉන්නවලු. මෙහෙම විස්තරය අපිට කියලා තියෙන්නේ අපේ උදේශිකා නිරූපමාලා. කෑගල්ල ඉඹුල් ගස් දෙනිය ෆෙයා ෆීල්ඩ් වල තියෙන නිරු ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ඔන්න වස්තු මල්ලිගේයි තරු මල්ලිගේයි ගරාජ් එකට net fm දේදුණු මාවතෙන් සුබ පැතුම් එකතු කරනවා. වැඩේ හොඳටම නැගලා යන්න කරන්න ඕනේ. කෑගලු බත්කඩේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවලුනේ. කෑගලු බත්කඩේ ඉන්න චම්මි අක්කා, ඊට පස්සේ චම්මි අක්කගේ හස්බන්ඩ්, ශාන්ත අයියා, කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, අමල්, චානක ඇතුළු සෙට් එකම මේ සින්දුවට මං එකතු කරගන්න. ජනිමල්ලි සුබ දහවලක් වේවා. වෙහෙර හේන ඉඳන් ආරි ප්‍රනාන්දු අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. චන්ද්‍රසිරි ඉන්නවා, හේමා ඩයස් ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කෝල් කරපු කට්ටියකුත් එකතු කරගන්න ඉන්නවා. මං කොහෙද දන්නවද මුලින්ම යන්නේ? බිබිලට ගිහිල්ලා ඉන්න. බිබිල ඉඳන් අපේ නිලන්ති අක්කා අපිට කෝල් එකක් ගත්තා. දැන් ගොඩක් වෙලා කෝල් කරලා හොඳේ. මහත්තයා නිමල්, ලොකු පුතා ලහිරු, පොඩි පුතා හේෂාන්, මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගාල්ලේ සිට අපේ නෙළුම් අයියත් අපිට කෝල් එකක් දුන්නා. එයාගේ පවුලේ කට්ටියත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මහව වතුපලගම චින්තක සම්පත් කෝල් කරේ 10:10 බැයි. දැන් බැය දෙකකට විතර කලින්. නම කියන්න අමතක වුණානේ. චින්තක අයියවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. බණ්ඩාරවෙලින් ඉඳන් විජිත කතා කරා. විජිතා නෙවෙයි විජිත. මම ලියා ගන්නකොට තයන්නට එහා පැත්තෙන් පොඩ්ඩක් මේ ඩාම් ඩූම් වෙලා. සුසීමා ඉන්නවා, ස්වර්ණා ඉන්නවා, සන්ධ්‍යා ඉන්නවා, විනෝදිනී ඉන්නවා, සඳමාලි, ශ්‍රීමත්, ඊට පස්සේ ශ්‍රීමත් නෙවෙයි ශ්‍රීමති, නෙවිල්, රවිඳු, ශශි, ගෙදර කට්ටිය හැමෝම එකතු කරගන්න කියලා. අද ගෙදරට යාළුවෝ ගොඩ දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ කට්ටියගේ නම් ටික තමයි මේ කිව්වේ. කණංගේ පුහුල හේනේ ඉඳන් අපේ සුනිල් අයියත් අපිව හගෙන ඉන්නවා.
නෝනා රෙදිවහන ගමන් අහගෙන ඉන්න කුමාරියක්. එයාවත් එකතු කරගන්න කිව්ව. ඊට පස්සේ මයන ෆැමිලිය කට්ටිය. මංගොණ මෛත්‍රී බාලයි අපිට කතා කරා. මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක සෙට් එකම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

අනේ ජනියෝ, ඉක්මනට මගේ නම කියන්න. අද මාව විතරක් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මට මැසේජ් දාලා තියෙන්නේ මේ වෙලාවේ පැල්මඩුල්ල ඉඳන් අපි වහගෙන ඉන්න ලක්ෂි. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඒනවල් පටන් ගන්න අතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 01112559669.
3: වේලාව දැන් 12:37.
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කරකන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
6: Coca-Cola රස දෙ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 3 කෑගල්ල ජුනි 4 නාවල පිටිය
2: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747213540
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් ඔබත් අදම රස බලන්න
8: Hello. Mata hanu gudak deval tibunat. Eya dikiyanna mukut mati bilana.

0: අන්ධාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළවේ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: වෙලාව දැන් 12යි විනාඩි 46යි.
6: මේ හස්බන්ඩ්
5: මොකද වයිෆ්?
6: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
5: මම ගන්නවා.
6: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
5: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
6: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
7: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
5: ගල් ඉඳන් අපිට කතා කරපු නෙළුම් අයියා අපිට කිව්වා එයාට මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ සින්දුවක් ඕනි කියලා. හන්න මං ඉතින් ඔන්න එයාගේ ඉල්ලීම ඉටු කරලා තමයි මේ සින්දුව තෝරගත්තේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට වට්ස්ඇප් එක පැත්තේ ඉන්න කට්ටියක් ටග් ගාලා එකතු කරගමු. මොකද අපි යන්න වෙලාවත් ළඟටම ඇවිල්ලා තියෙන හන්ද. සින්දුවට යන්න කලින් අපි වට්ස්ඇප් එකේ ඉන්න කට්ටිය බලනකොට පොඩ්ඩක් ඉන්න අගක් මුලක් හොයාගන්න ඕනි මේ මෙසේජස් වල. හරි, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අයියේ. අපිත් මේ වෙලාවේ සද්දෙටම අහගෙන ඉන්නවා කියලා තිත්ත ගල්ල ඉඳන් චිත්‍රා මල්කාන්ති අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. දේදුණු මාවතට එකතු කරගන්න කියලා තියෙනවා. එයාගේ හස්බන්ඩ් කුමාරවත් එක්ක එයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට අපිටත් ලස්සන සින්දුවක් ඕනි කියලා රශ්මික මෝටර්ස් එකේ සෙට් එක සින්දුවක නමකුත් මෙසේජ් එකක් දාලා තියෙනවා. අද නම් දෙන්න බැරි වෙයි. හැබැයි මං හෙට අනිවාර්යෙන් ඔය ඉල්ලීම ඉටු කරනවා. ඊට පස්සේ මහරගම 90 එකේ ටීම් එකේ සිකියුරිටි ගේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවානේ. ගොඩාක් ආදරෙන් ඔතන ඉන්න ටීම් එකක් මං එකතු කරගන්නම්. කටාන කෝන්ගස් හන්දියේ අරෝෂ් ටේලර්ස් එකේ ප්‍රසන්න, ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ් මේ කට්ටියම සින්දුවට එකතු කරගන්න ඕනි. ඊට පස්සේ පොතු වටවන ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. මංගලිකා, පියුමි, රුවිනි, රුවිනිද රුචිනිද දන්නේ නැහැ, රුවිනි වෙන්න ඇති. පියුමි පුතා නෙවෝන්. ඊට පස්සේ සංජීවවත් එකතු කරගන්න කියලා කියනවා. යා STF ඉන්න අපේ ආදරණීය රණවීරුවෙක්. ඊළඟට මාත් ඕගොල්ලන්ව අහගෙන ඉන්නේ. මාපලගම ඉන්න අපේ PLJ අයියා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මං එකතු කරගන්නම්. ඊට පස්සේ හයි ජනිමල්ලි, අපිත් ඉන්නවා මොනරාගල සියඹලාණ්ඩුවේ ඉඳන්. රේණුකා තමයි අපිට මෙසේජ් එක දාන්නේ. මහත්තයා වසන්ත, ලොකු දුව දිලාරා, පොඩි දුව ෂෙහාරා, චූටි පුතා අදීෂ් මේ කට්ටිය එකතු කරගන්න කියනවා. ජනී පැටියෝ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. කළුතර ඉඳන් චන්දි තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. යාගේ පවුලේ හැමෝමත් එකතු කරගන්න කියනවා. කුරුණෑගල ඉඳන් ෂර්මී අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ දුව ශනුල්යාවත් එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ මේ වෙලාවේ net අහගෙන ඉන්නවලු, net අහන නැති වුනම් උණ වගේලු. හරි, මං එකතු කරගත්තා. රාගව ඉඳන් අපේ රෝසි නංගි මෙසේජ් කරලා තියෙනවා. රෝසි හිමාෂා, එයාගේ චූටි මැණිකව එකතු කරගන්න කියලා කියනවා. චූටි මැණිකගුවට චූටි මැණිකක් නෙවෙයි, මෙයා ලොකු මැණිකක්. ජයන්තිපුර චතුරංග, ඒගොල්ලන්ගේ යාළුව දෙන්න පොළොන්නරුවේ නිමන්ත අයියා සහ උදේනි අක්කා දෙන්නම ජොඩු කළේ දේදුණු මාවතේ ජනීනේ. එකතු කරගන්නව ගොඩක් ආදරෙන් සෙට් එකම. ඊට පස්සේ ජපානේ ඉඳන් අපේ නිශාන්ත අයියා, කාලෙකින් තමයි මාව මතක් වෙලා තියෙන්නේ. ගාමිණී ඉන්නවා. ඊට පස්සේ පවුලේ හැමෝමත් එකතු කරගන්න කියලා මෙසේජ් එක දාලා තියෙනවා. යටියන්තොට ඉඳන් අපේ ලසා මෙසේජ් එකක් දාලා තියෙනවා. ලසා කියනවා ඉතින් ටයිටැනික් සැලෝන් එක ඉස්සරහා ඉන්න මේ ත්‍රිවිල් පාක් එකේ කොල්ලෝ සෙට් එකම එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. බදුල්ල ඉඳන් ඉෂාරත් මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ අපිත් අහන් ඉන්නේ. ඔයා මාව සින්දුවකට එකතු කරගන්නව නේද? හාද, එහෙම තමයි ආලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට ජය වේවා, අපිවත් එකතු කරගන්න. ශාමිනී රණසිංහ පල්ලෙ වැද්දි ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. මටයි පුතාටයි ලස්සන සින්දුවක් දෙන්න මල්ලියෝ, එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. රාජිකා දමයන්ති කොහේ ඉඳන්ද කියලා කියලා නේ. හෝහෝ අපිවත් එකතු කරගන්න. බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක තමයි මෙසේජ් එක දාන්නේ. සාලිය, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත සෙට් එකම ගොඩක් ආදරෙන් මේ සින්දුවට මං එකතු කරගන්නවා. තව තියෙනවනේ මෙසේජ් ගොඩක්, මං ඉස්සරහද කියවන්නම්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Jani Ek De Dunumavata De Dunumavata
1: යන්න වෙලාව කිට්ටු වෙලා තියෙන හන්දා මන්ට අටක් ගාලා අර තව නම් ටීවී එකක් ටිකක් තියෙනවා කියලා කිව්වනේ අන්න ඒ ටික කියාගෙන යන්න තමයි හදන්නේ අපිට මැසේජ් එකක් නෙවෙයි කමෙන්ට් එකක් දාලා තිනවා චමීර ප්‍රදීප් අපේ Facebook ෆෑන් පේජ් එකේ අපි දාලා තියෙන පෝස්ට් එකට මං කියවනේ අර පිටිය තියලා අගට තියෙන නම් සෙට් එක අපිට කමෙන්ට් කරන්න කියලා අන්නේ කියපු දේ ඒ විදිහටම කරලා නම් දාලා තිනවා මං හිතන්නේ 20ක් විතර කට්ටියම එකතු කරගන්න ඊට පස්සේ පැතුම් මංජුල අපිව අහගෙන ඉන්නවා කියලා කමෙන්ට් එකක් දාලා තිනවා ඊට පස්සේ ප්‍රියන්ති කුමාරි ශමිලා පෙරේරා රෝහිත ෆර්නෑන්ඩෝ රුවන් වික්‍රමසිංහ චාන්දනි ඉලේ පෙරුම ඊට පස්සේ රම්‍යා සමන්ත ඊට පස්සේ ගුඩ් හෙල්ත් එකෝ ප්‍රොඩක්ට්ස් එකේ සෙට් එක ඊට පස්සේ සුජී විජේනායක ප්‍රසන්දි ප්‍රියන්තිකා ඊට පස්සේ උදයන්ගි නෙතුමිත් කමෙන්ට් කරලා තියෙනවා නාමල් සේනාරත්න ඊට පස්සේ ඉන්නවා දුනීෂී විතුම්සියා මේ වගේ ගොඩ දෙනෙක් අපිව මේ වෙලාවේ Facebook එකේ අපි දාලා තියෙන පෝස්ට් එකට කමෙන්ට් දාලා තියෙනවා ඊට පස්සේ ඩග්ගල් අපි යන්න කලින් හයි හෑන්සම් බෝයි මමත් ඉන්නම ඔයාව හගෙන පන්නල කොටුවැල් ඉඳන් ප්‍රසංගියක් අපිට කමෙන්ට් එකක් නෙවෙයි මැසේජ් එකක් දාලා තිනවා සින්දුවකට යාව එකතු කරගන්න කියලා ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට මම එකතු කරගන්නවා ඒ අතර ඔයාලට මතක් කරන්න ඕනේ net fm social media ටික follow කරන්න subscribe කරන්න කියන මතක් කිරීම අපේ net fm facebook fan page එක instagram account එක tiktok එක follow කරලා තියාගන්න YouTube channel එක subscribe කරලා තියාගන්න මොකද රේඩියෝ එකෙන් අහනවට වඩා දේවල් අහන්න බලන්න chance එක අපි ඒ හරහා ඔයාට ලබා දෙන හන්දා

වෙලාවදොළහයි විනාඩි පනස්හතරයි. දේදුනු මාවතෙන් ගින්දර හැන්දෑවට මැදිරිය බාරදීලා මට යන්න තමයි වෙලාව ඇවිල්ල තියෙන්. එනංගිතින් මේ වැතට මැසේජ් කරපු, අපිට කෝල් කරපු, ෆේස්බුක් පෝස්ට එකට කමෙන්ට් දාපු හැමෝටම ස්තූතියි කියන ගමන් ගින්දරීට මැදිරිය බාරදීලා ගිහින් එන්න තමයි හද. අයතෙට හම්බෙමු උදේ 10ට දේදුනු මාවතෙන්. ගිහින් එන්නම් මම ජනී.

0: FM 94.8 Net FM Divaina Pura Dedunu Mavata Dedunu Mavata
1: Brought to you by
2: Akunula ke namah bavana ratapuram rasagena yana Aule savama rasakara kana Mather Freela noodles taste ke trust ka
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36.
7: කොහෙන්ද මේ JBL එක?
8: කීල්ස් එකෙන්
9: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, නෙක්සස් ඇප් එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න, කීල්ස් එන්න ස්පින් කරන්න වින් කරන්න. කොන්දේසි සම්ියම යන දළවේ.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
10: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
11: සංක දිනය සශිකා නිසංසලා
12: සුනීර සුමංගා
13: නුවන්තිකා සේනාරත්න
14: අමීෂ මිනෝල්
15: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
16: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
17: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් අසාගල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
18: වෙලාව එකයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම කසුනේ. අමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 336 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.75ක් ලෙස සටහන් වී තිබුණා. ඩොලරයක විකුණු මිල ලෙස රුපියල් 336.60ක් ලෙසයි දැක්වුණේ. ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.97ක් ලෙස ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.75ක් ලෙසත් සටහන්ව තිබුණා. මෙලගනෙත් නිවුස් පස්සරු දෙකට.
0: Net News. මේ පැය රටතට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දෙයි නැන පහන් දල්වන සදහම් සිතිවිල්ල
2: තමාට සරණ තමාම පමණේ කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදාගැනීමෙනි.
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මගවිවර කරන්නේ
3: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399
5: කින්දර හැන්දෑවා
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
8: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක් තව කේඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක් 077 406 4497 කතා කරන්න
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
11: FM 95.

0: Det här där var vi bashi.
1: Hi, dawali kami bina di pahai belawai. Good afternoon. Apa lagi ginder handawa patan gandu ya ni? Meteni dan hawa sahatur bini kamu ik digital ohelata ma tekelasan sindu tika kahagini ini pulun sindu kita katio dedicate kerana bindu ay kai kai dekai panas mahai tis tunai hati tunetu calls gandu pulun ni gawat whatsapp ke chat ke disetu ini pulun bindu ay hati sekolahai anu pahai anu pato e pati nevil e wagi metamai kianda ori ogelan tada ta ginder handawa facebook post dekita like kelak bin කලා ශාකල ඒත ඒ විදිහටත් මේ පැත්තට එන්න පුළුවන් කම තියෙනවා අද පෝස්ට් එක ගැන මුලින් කියලා ඉන්නම් කෝ නේද චෝරි ජලියක් ගන්න තික තමයි අදත් පෝස්ට් එක දාලා තියෙන්නේ ඉතින් ඒ නිසා බලන්න මේ ඒකටත් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න ජීවිතේට වැඩිපුරම ඕනි මොනවද ජීවිතේට වැඩිපුරම ඕනි මොනවද අංක එකට මන් දාලා තිනවා සතුට දෙකට දාලා තිනවා ආදරය තුනට දාලා තිනවා මුදල් මේක 1 2 3 දාලා පිළිවෙලට සකස් කරන්න කිව්වොත් ඉංගා ඔයා එකට දාන්නේ සතුටද දෙකට දාන්නේ ආදරයද තුනට දාන්නේ මුදල්ද 1 2 3 හරියට ඔයාට හිතෙන විදිහට ඕනි කියලා ජීවිතේට දාගෙන යන්න හඳද අපි බලමු මේ තියෙන කමෙන්ට්ස් තව ටිකකින් මංගහෙලගේ උමා දේවී වාශී

0: FM 95 94.8 ගින්දර හැන්දෑව විද්භාෂී.
1: දවල්ලි කයි විනැඩි දහයයි වෙලව. සෑම සජස් ගුඩක් තිනවත් සපික පැති අපි කටයක් එකතු කරගන්න යන්න හදන්න ඒ පැත්තෙන්. ආදරණීය භාෂෝ, ලස්සන සිංදු ගොඩක් හදාතහම නරම්මල කඩහපල කියාර ටෙලසකි රුවිනිය එයාගේ හස්බන්් කුමාරයි නතහන කුමලා එකතු කරගන්න කියලකෙන. ඕකේ, ආදරණ එකතු කරගන්නඟ කෝමයි. ඒ ගවට බැද්දි ගම් තොට සමස බැංකයි රසිකා ප්‍රියංක අතුලයි බුද්ධිකාක මේ කටීම සිදුවකට එකද කරගන්න කෙල කියෙන මේගල මහිතන ෆස් ටයිම් තමයි මේගල මසේජකක් දාලා තියෙන්නේ. ඔක්කෝමන මාදරෙන් එකත කරගන්න උතුරන්න හරියන් දෝඩි මහතයෝ ජයවේවා. හයි භෝෂී, අපිවත් ලස්සන සිදුවකට එකත කරගන්න ඉන්දික ටේලර්ස් ඉන්දිකය පසිදු කුමාරය මේ කටියම එකතු කරගන්න කියලා කියන්නේ ගල්වංගුව ඇම්බෙලේ පිටියම් ජය වේවා. ඔක්කොම ළමාදරින් එකතු කරගන්න හැරද සුදු බෝලේ ලස්සන සිංදු ගොඩක් මට තෝරි මලුව පිටේ සුනිත් ගුණසරේකේ නායනක්කගේ මසේජ් එක. අම්මයි තෙසුන්වයි හබේ සුනේතයි ගාලි ගෙදර ඔක්කොමයි තමයි එකතු කරගන්න කියලා කියන්නේ මාවත් එකතු කරගන්න ලෝකේ. හයි භාෂී, අදත් අපිට ලස්සන සිංදු ටිකක් දෙන්න නෙත් එක්ක ඉන්න අපේ දෙහිවල නැදිමා ලැන්ඩසන් රෝඩිකේ චන්දන ස්ටෝස් එකේ චන්දනයයි චාන්දරියක්කයි කියලා කියන අදරින් එකතු කරගන්න. ඊට පාසේ මට මේ සින්දුව දෙන්න පුළුවන්ද? ඉන්න බලන්න මං හැවේ. හයි දමි, කොහමද? දමිත් අයවත් ආදරෙන් එකතු කරගන්න. අපි කන්නන්ට ඉහළගම බේකරෙන් රසිකයගේ මසේජ් එක. තන්නියම වැඩ නංගී යාළුව කොහම එකතු කරගන්න කියලා කියනවා. හපොයි, අද සෑහෙන වැඩ ගොඩාක් රසිකයට තනියෙන් කරන්න වෙලා. කුමාරි ආව මම දෙක ආදරෙන් එකතු කරගන්න. ඔන්නයාගේ ඔක්කොම මහන්සි ටිකවම දිය කරලා දානවා.

0: Dan velo ekai vinadida hatai
1: Meltol hisrathaya una sempratishava angapatha vedanawa apahasudina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
2: anuttana kaduma milak kasakala green super within hita ganna beri aduma milakata den pahanda rasak obat atamavit wenasa wataha ganna shaka matale athuru giriya mulleriyawa narammala gane mulaka pola kasakala green super kasakala samuha vyapare vetin
3: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි
4: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: අවශ්‍ය සීලම කර්ණු රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණු හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-447-953
8: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047-31-33-540
9: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
10: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 077-406-4394 කතා කරන්න

തവളിക്കായി വിനാടി ദഹം നവയായി വിളവ ලස්සන සිදුටික් ලාස්ටිකල තියන ටික හඳයන්න ඕනි කෝටම කලින් කෝල් කරපොයාව මතා කරන්න ඕනි හොරනින් මාලෙඩිය අම්ම කතා කලා එයා කියනෝ ජීවිතයට සතුට තියෙනවනම් වෙන මුකුත් තෝනි නෑ කියලා ජීවිතයට සතුට තියෙනවනම් වෙන මුකුත් තෝනි නෑ සතුටෙන් බඩ පිරෙයිද හැබැයි ඔක්කොම කල්ලා අන්තිමට දුකින් නම් ඉන්නේ ඇත්තට වැඩක් නෑනේ නේද සතුටක් තෝනි සතුට විතරක්ම ඇතිද කියලා මන්දමන්නම් පොඩ්ඩක් හිතන හැබැයි මාලනී අම්මට අනුව නම් ජීවිතේට සතුට තමයිලු ඕනිම ඒගවට මේ පොළොන්නරුවේ රමණියක් කතා කළා ආවත ආදරේ නෙගතු කරගන්න මං එහෝ දැන් කාලා බීලා දෙන්නේ කියලා ඒව පස්සට මුල්ම රාජකාරියට කෝල් කරන එක කියලා කිව්ව අර දැන් කෝල් කරන්නේ දැන් එකහ මාරට ළඟයි එහෙනම් ගිහින් කැම ටිකක් කන්න හරිද මහව වතුපලගම චින්තකය කතා කළා හර්ෂණි ඒ වගේම නේතේ මහනු කුමලා එකතු කරගෙන සින්දුරිකක් අහමයි කියලා කිව්ව thank you so much කෝල් කරපු කෝරු මාදරෙන් එකතු කරගන්න ඊගවට අපි යමු Facebook එක පැත්තට හරිද ජීවිතේට වැඩි පුරම ඕනි මොනවාද අංක 1 සතුට 2 ආදරය 3 මුදා

முதல் தேன்னு ஓனிலோ ஹஸ்பண்ட் நிமேஷாய் புத்தா நிமித்வாய்ச் சிந்துவைக்கு நெகுத்து கிடைக்கான கிழக்கேனும் கோமலா மாதிரி நெகுத்து கிடைக்கான தேங்க்யூ சோ மச் கமெண்ட் கிட்ட அப்ப அட்மின் கோட் எத்தக்கேனோ துணமோனி நெத்தங் வெடக் நேனேத எக்காக் நெத்தியுனா தடக் நேலோ எக்காக் கரி அடுவனோதி இகே தடக் நே தமை ஒயா கேன தேக் தமை அம்மா வசந்த பெரேரா ரேட் கரானி மின்னு மெஹம முதல் அங்க இக்கட்டு தால தேனோ சதுட அங்க திக்கட்டு தால தேனோ துணட்ட ஆதரே தால தேனோ එතුමාට දැනෙන විදිහනේ නේද ඊට පස්සේ සුදර්ශන රණසිංහ එයා කියනවා මුදල් තිබුණොත් හැම දෙම හම්බ වෙනවා කියලා මුදල් වලට සලිත නෑ හුමිනු මිනු මේ මොකද කියවේ මුදල් වලට පුළුවන් ද සතුට ගන්න පුළුවන් ආදරේ ගන්න දන්නේ නෑ මේ පුංචි මලේට ඕව බර වැඩි ලකිලගස්කඩ ලසන්ත වෝටර්ස්ගේ සුදර්ශනය දෙක දෙක ආදරේ නිකුත් කරගන්න හරි ඉගවට උදයන්ගේ නෙතුමියක් අය රේට් කරන්නේ මෙන්න මෙහෙම සතුට අංක එකට දාලා තිනවා දෙකට ආදරේ දාලා තිනවා ඕවනම් අනිවාර්යෙන් මොනි තුන්නට තමයි යා මුදල් දාලා තියෙන මුදලු ජීවත් වෙන්න ඕනි නිසා කියලා කියනවා ශාන්ති හෙට්ටිය ආරච්චි ආදරේ තිබුණොත් සතුට ලැබෙනවා සතුටින් ඉන්නකොට මුදල් හොයාගන්න පුළුවන් වාසි ආදරේ කියලා කියනවා හැබැයි ටිකක් දිගට දිගට හිතලා බලවත් ඒකේ පොඩි ඇත්තකුත් තියෙනව නේද සමහර වෙලාවට අපි අසතුටින් මොන දේවල් කරා ඇති වැඩකුත් නෑ ඒකේ මොනවා හරි සල්ලි හම්බ වුණා ඒව යಾದෙන්නෙත් නෑ හැබැයි අසතුටින් කරලා යම් මුදලක් ඉපයුවොත් මේකෙන් සෑහෙන දේවල් කරගන්න පුළුවන් නේද ඒ මතකයක් තියෙනව තමයි නෙහන් වික්‍රමසිංහ වැඩිපුරම ඕනි නම් සල්ලි නැතන් ඉතින් අනිතේව නෑ පුතේ කියලා කියනවා දමිත් දර්ශන ආදරේ ආදරේ තියෙන තැන් වල සතුට කොහොමද තියෙනවා ජීවත් වෙන්න මුදල තෝරි නිසා අංක 3ට යම් මුදල් දානවල ඔයාට අනුව ඔන්න රේට් කරගෙන යන්න බලන්න

கேட்க එහෙම ඉතින් දෙන්නේ බාප්පා නෙමේ. කැදල් එන්ටර්ප්‍රයිසස් විතරමයි. හරියෝ? කැදල් එන්ටර්ප්‍රයිසස් ඇතරම අද කාලේ වියදම් එක බලලා 150ක් වගේ ගානකට වඩ ලස්සන ගේ පොඩ්ඩක් හදාගන්න උදව් කරනවා. අර මං කියෝ විදියට සම්පූර්ණ ගානම එකපාර ගෙවන්න ඕනිද? පොලියක් නැතුවම ගලන්ට ටික ටික ගෙවාගෙන යන්න වැඩි කරගන්න පුළුවන්. අනිතක තමයි ස්පෙෂල්ම කාරණාව. අවම රස්තිය දුකනන්නේ නැහැ. ආ ඉල්ලන කාලිට ගේ වැඩ ෆිනිෂ් කරලා වාගේ අතට ගේ අතර බාර දෙනවා. ඉතින් ඒ නිසා විශ්වාසිනෝ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගොඩ වෙන්න. එයාලා ඉන්නේ හැබැයි මහරිගම ඇල්හෙන රෝඩිකේ විතරමයි. හැබැයි විසිට් කරාට පාඩුවක් නැහැ. හැබැයි ඔයා රස්තිය දුවන එක නැති කරගන්න එන්න කලින් අනිවාර්යෙන් කෝල් එකක් දීලා පේමන්ට් එකක් දාගන්න. 0774-390-3250 කතා කරන්න හිම නැතත් මෙන්න මේ නම්බරයකට ඩයල් කරන් අන්තිම ඉලක්කම විතරක් එක විදිහට වෙනස් කරලා 0774-390-3250 0774-390-3250 ගුණත් ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒතර මොගලන්ට ෆෙම් සෑගෙනත් මතක් කරන්න ඕනේ. ගැල්ලමයි දන්නෝ පීරියඩ්ස් කියන්නේ කොච්චර පේන්ෆුල්ද කියලා. ඒක ඇත්තටම එක්ස්ප්ලේන් කරන්න තේරෙන්නේ නැහැ මහත්තයෝ. මෙන්න මෙහෙමයි කියලා. හැබැයි මම දන්න කාරණාව කියනං පීරියඩ්ස් වලදී ඇඟට රිදෙනවා වගේම තමයි ඒක මනසටත් රිදෙනවා. ඒක මනසටත් මාරමාරයි. අනිතක තමයි කියන්නේ ඕනි අපිට ඕනි දවසට පීරියඩ්ස් හැදෙන්නේ නැහැ. ස්පෙෂලි අපිට මොනවා හරි ස්පෙෂල් දෙයක් තියෙන දවසකටම දෙය දෙනවා වගේ ඔන්න දෙනවා. ඒවනම් ගන්නට වෙලාවට. මේවා නෝටි කතා නෙවෙයි. මේවා අපි හැමෝම සමාජයක් විදිහට දැනුවත් වෙන්න ඕනි කරනවා. හදිස්සියකට අක්කට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කිව්වොත් මල්ලි කෙනෙක් විදිහට ගෙනනේ මට නම් ලැජ්ජයි කියලා කියලා හොයන්නේ නැහැ හරිද? දැන් අහන්නකෝ. ඉතින් ගෙදර අපි හිතමු අම්මයි තවදුවලා දෙන්නේ කොහෙ ඉන්නවා කියලා. පැඩ්සල්ට කොච්චර විදමක් යනවද මාසිකට නේද? මොකද ඒවා හරි මිලයි. ඒ හින්දම මම දැකලා තියෙනවා අනන්තවත් කොළමින් චුට්ට චුට්ට ඇතර ඇතර ඇතර යනකොට පෑඩ් සඳින එක නතර කළ තිනෝ ගැල්ලමයි හේතුව මිල වැඩි නිසා. හැබැයි ඔයා මාකට එකට ගිහිල්ලා පොඩි රිසර්ච් එකක් කරලා බැලුවොත් ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන පෑඩ් එකකට ඔයාට හම්බ වෙන්නේ ෆෙම්ස් ඇයම තමයි. ඉතින් ඒ නිසා ඕනම ෆාමසි එකකින් ඕනම සුපර් මාකට් එකකින් ඕනම ග්‍රොසරි ෂොප් එකකින් ලීක් වෙන්නේ නැතුව ඔයාට ඇඳගෙන ඉන්න දවස තිස්සම පහසුවක් දෙන නියම පෑඩ් එකක් තෝරනවා නම් ෆෙම්ස් ඇය නම කියලා නම බලලා මර්ගන්න. හරි ඔන්න ඔච්චරයි. අපි යමු WhatsApp එක පැත්තට. ඒකෙන් මෙන්න මේ කටිය ඔබා ගමු. අපි මේ ලෑස්ති කරලා තියෙන සින්දු ටික අහන්න. හයි බාෂි, ට්‍රෝලි ආව ගොඩාක් මිස් කරා. ප්ලීස් වැරදියට තේරුම් ගන්න එපා. අපේ ගින්දරි වගේ වොයිස් එක ආයෙත් පනාව වගේ. අනේ රොෂාන් ෂා, ඔයානේ අර මාව මිස් කරේ. කොයිද ගියේ? දැන් කොහම හරි ඉන්නවනේ. ආදරින් එකතු කරගන්නවා. ජය වේවා කොල්ලෝ. වාශි සුබ වේවා, ජය වේවා. පිටහගිරි ඉන්නවා කියලා මහටගම දුලානියක කියනවා. අගේ පුතාවයි හස්බන්ඩ්වයි ආදරින් එකතු කරගන්න. රම්පුතේ සුබ දහවලක්. අපි ටෙනිස් ඩීටේල් ෂොප් එකේ නහගිරි ඉන්නෝ පූජ පිටිය පාර අඹ තැන්නේ. අම ලස්සන සින්දු ටිකක් ආදරේ හතරක්. ලස්සන උම්ම දෙක දෙන්නේ ඊයේ බැරි වුණාල ගන්නානේ. අද නිලක්ෂණගේ බර්ත්ඩේ හොඳේ. එයා ඉන්නේ නිව්සීලන්ඩ් වල. උම්ම දෙක යාට දෙමුද? ආ දීලා ඉවරයිනේ. ඔයි නොවි නොවි නා, අපි නිලක්ෂිට ලස්සන බර්ත්ඩේ විශේෂයක් දෙමු. Happy birthday to you, happy birthday to you, happy birthday Nilo.
අනේ වාගේ හිතේ තියෙන සිතුම් පැතුම් බල අපරතුව කොහොම ඉෂ්ට වෙනවා. නියම බර්ත්ඩේ කකේ මම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව. AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න. අමතන්න 0112 559 669.
2: දැන් වෙලාව දවල් 1:36.
3: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහගුණ වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: සෙලූන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0111 437 1250.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: වැඩියුන ලීසිං බර සහැල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 406 4497 කතා කරන්න.
8: කොහෙන්ද මේ JBL එක?
9: කීල්ස් එකෙන්.
10: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න. Nexus app එකේ QR එක ස්කෑන් කරන්න. ස්පින් කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. ස්පින් කරන්න. win කරන්න. කොන්දේසි සම්නියම නදලවේ.

0: Happening in a bit of a me.
1: ඇපි එකේ අහන්න සතිය දවස්වල උදේ දහයින්දන් එක වෙනකක් ඒදුනු මාවත නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.

தவால் லெக்காய் வினாடி தேஸ் நவே விலாவ අනිත් හැමෝටම කතා කරනවා. හැබැයි ඔයාට කෝල් ගන්නවා ගන්නවා ගන්නවා ගන්නවා මේක පුදුම ලයින් 20ක් නේ තියෙන්නේ. අනේ හොරණ මූණගම මුණගමනේ මුණගමනේ ඔව් මුණගම කියලා කිව්වේ මුණගමනේ මේ සාරේ. රේණුකා විජේකෝන් අක්කා කතා කළා. එයාට ෆස්ට් ටයිම් තමයි මාත් එක්ක මෙහෙම කතා කරන්න හම්බ වෙලා තියෙන්නේ ඕවර් ද ෆෝන්. ඉතින් එයා හරිම සතුටින් කතා කරා. මටත් හරි සතුටයි. මා වහන අලුත් ලිස්න කෙනෙක්ව අඳුන ගන්න ලැබුණාට ආදරෙන් එකතු කර ගන්නවා හරිද? ඔයාවයි ඔයාගේ පුතා මහේෂ් දුව සුදුමෑණිකේ ඉගාවට සහන් හස්බන්ඩ් ගාමිනී කටියටම මම දෙකම දෙකක් ආදරේ. ඉගාවට වල්පිට මුල්ලේ දිනුෂක කතා කළා. දුවයි පුතාල දෙන්න ආනමඩුවේ නිමේෂ්වයි ආගේ ෆැමිලිකේ ඔක්කොමයි එකතු කරගන්න කියලා කියනෝ. අහනෝ දන්සල් වන්දි නැද්ද කියලා. දන්සල් වඳින ආසාවෙන් හිටියා. හැබැයි දන්සල් පෝලින් තිබ්බ මේ ආත්මිට කඳ ලැබෙන්නේ නැහැ කියලා හිතන ගාන්ට ඒ හින්දානේ හැරිලා ආවා. ගෙදර දන්සලින් කෑවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වෙලාව එකයි විනාඩි 52යි. අපි මේ පැය අන්තිම සින්දුව තමයි අහන්න යන හදන්නේ. හැබැයි අන්තිම සින්දුව අහන්න කලින් මොංගලන්ට සෙවන ගලහා ආයුර්වේද ගැන මතක් කරන්න ඕනේ. කොහොමටත් කවදදටත් අපි ඉතින් ලෙඩකට බෙහෙත් අරගෙන අරගෙන අරගෙන අරගෙන බැරිම වුණාම වැරදුනාම යනෝ කොහටද? සිංහල ආයුර්වේද පැත්තට නේද? එහෙම උත්සාහයක් ලැබෙයිද කියලා බලන්න. ආදන්නවද සුව කරන්න බෑ කියලා අහක දාපු රෝගීන් ලෙඩ ගොඩෝකට විසඳුම් හොයාගත්ත සුවය ලබා දුන්න තැනක් තමයි සෙවනගල ආයුර්වේදය කියලා කියන්නේ. ඉතින් සෙවනගල ආයුර්වේදය හදන ආයුර්වේද නිෂ්පාදන ඔගලන්ට ඉන්න තැනකට ගෙන්න ගන්න පුළුවන්. ඒ ගෙන්නගෙන ගෙදර ඉඳලම පාවිච්චි කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ අතරේ තියෙනවා සෙවනගල හන්දි රාජ තෛලේ, සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවය, සෙවනගල ජීව ශක්ති රසායනය, ඊගාවට සෙවනගල ශ්‍රියාදේවි හෙයෝය, සෙවනගල අසුබෝධගම්, සෙවනගල ලිවෝ බෝස්ටින් කැප්සියුල්ස්, සෙවනගල මදුකා කැස්සට පැනිය, සෙවනගල මධුමේහ හරණී කැප්සියුල්ස්, මේ හැම දෙම වලට සුවය අරගෙන ඉන්න තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ කමල් බන්දුල වීරපිරිමෝ වෛද්‍යතුමාගේ පූර්ණ අධීක්ෂණයෙන්. ඉතින් ඒ හින්දා සුවයක් අවශ්‍යයි නම් ඔය වගේ මොනාහරිය ලෙඩ රෝගියකින් පෙළෙනවනම් අනිවාර්යෙන්ම මෙන්න මේ දුරකථන අංකයෙන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරලා වාට ගැළපෙන ඖෂධ ටික ගෙදරට ගෙන ගන්න. 0747 31 33 540 බිඳුවයි 47 31 33 540 නෝගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: ඉගෙනුමට හොඳ මත්වැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636 ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්කලික සමාගම ඇලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇලියකට කුරුවිට 0766 47 7953
1: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයමීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
2: එන්න රුපියල් 40ට දිනුම්මා

0: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක, අපේ එක. කිරන්න ඕන නැති එක.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
2: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
3: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
1: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
4: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
2: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
5: ක්‍රිස්ටිනා කෝටින් අහනවා ඉතින් හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
2: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
4: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
1: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
2: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
6: Brought to you by
1: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
7: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
8: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
9: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10.
10: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
11: Net FM Algo Town
12: කින්දර හැන්දෑව
6: brought to you by
13: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
14: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
15: වැඩිවන ලීසිං බර සහැල්ල කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777 46 94 කතා කරන්න.
16: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
17: ආ පැටියෝ කොහොමද?
18: සින්දුවක් අහනවද?
19: විදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
18: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
4: හයි, අපිලාගේ ගින්දර හැන්දෑව අහන දැන් වෙලාව හවස 2:00.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයිබුවන් මේ පැය රටතොට සමගින් මම අසංක. තමන්ගේ සේවය තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කථානායකවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ජූනි මාස 19 වනදා කැඳවන ලෙස අභියාචනා අධිකරණය නියෝග කළා. මෙම පෙත්සම අද අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු රෙහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එන අනතුරුව මෙම නියෝගය නිකුත් කළා. මිලඟනෙත් නිවුස් පස්වරු තුනට.
0: නෙත් නිවුස් මේ පැය රටතොට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දැයි නැන පහන් දල්වන සඳහම් සිතිවිල්ල.
2: ඇවිත් යන්නටා මේ සංසාර ගමනේ අතරමග හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ දරන්න. ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ ඔබටම හමුවනු ඇත.
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
3: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා සන්ධි රෝග සති 4න් සෝකර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710297399 0710297399
5: ගින්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක් තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක් 077 406 4497 කතා කරන්න
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
11: FM 95 94.8

ಹವ ಸದೆಕಾಯಿ ವಿನಾರಿ ಹಯಾಯಿ ವಿಲವ ಅತ್ತಿಲಗಿ ಗಿಂದರ ಹಂದ ವಹಗಿನ ಇನ್ನು ඔයාට අනු එක දෙක තුන දාගෙන යන්න කමෙන්ට් සෑහෙන්න තියෙනවා. ඉන්න මම මේ ටික වෙලාවකින් ඇවිල්ලා කවුද කමෙන්ට් කළා තියෙන්නේ කියලා මතක් කරන්න. ඉතින් ඔයාට තමයි නිතර ෆේම් ඔෆිෂියල් ෆෑන් පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා නැත්නම් ලයික් එකක් දාගෙන ෆලෝ පාරක් දාගෙන යන්න. ඒ අතරම ගින්දර හන්දව පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න.

0: Hit FM.
1: හවස සදකයි විනැරිදා හතරයි වෙලාව. අපි ලගේ ගින්දර හැන්දෑව වහගෙන ඉන්න ගමන් Facebook post එකට comment කරන ඔබ තමයි මතක් කරන ලෑස්ති වෙන්නේ. ජීවිතේට වැඩිපුරම ඕනි මොනවාද? සතුට, ආදරය, මුදල්. ඔයාට ඕනි පිළිවෙලට අංක 1, 2, 3 දාගෙන යන්න තියෙන්නේ. බලමු කවුද comment කරලා තියෙන්නේ කියලා. ශිරානි සඳමාලිගේ comment එක. බාෂපැටිය සතුට තමයි ඕනි කියලා කියනවා. අනිත් ඒවා වානද? සතුට තමයි ඕන. Thank you comment එකට ආදරෙන් ඉගත කරගන්න. ලක්මාලි ප්‍රියදර්ශනි. මට නම් එකට සතුට තමයි වැදගත්. ඊට පස්සේ මුදල්. මම මට ගොඩාක් ආදරේ භාෂාවේ ඒ මදයිනේ කියලා හනෝ. self love කරන එක තමයි මුලටම කරන්න ඕනි. නියමයි කියලා ජය වේවා. ඉගමට සා කවුද මේ සඳන් කුමාර. එයාට තියෙන වෙන අදහසක්. පළමුවටත් මුදල්, දෙවනුවටත් මුදල්, තෙවනුවටත් මුදල්. කමර්ෂල් එකක් වගේ. ඕකේ. සුදර්ශනී සන්ධ්‍යා කුමාරි, එකට සතුටලු, දෙකට ආදරයලු, තුනට මුදල්ලු. කොම කුමාරි, තව කමෙන්ට්ස් ගොඩක් තියෙනවා. ඉන්න අපි බලමු. කෞෂි කුරේරා, එයා කියනවා මේ යන විදිහට නම් සල්ලි තමයි ලෝනේ. සල්ලි නැතුව මුකුත් කරන්නත් බෑ වගේ නේද? අනේ මන්දයි චප්පා වීරසිංහ, සල්ලි තියෙනවනේ ඔක්කොම ලැබෙනවා කියලා කියනවා. ඉගාවට පෝලින් ඇඩම්ස්, එයා කියනවා 1, 2 ලෝනි. ඔහොම ඉන්න බලන්න 1, 2 මොනාද තියෙන්නේ කියලා. සතුටයි ආදරයයි ලෝනි. ඉගාවට අපේ සමීර බණ්ඩාර වීරකෝන්, කොල්ලා කියනෝ මුදල් ලෝනි. අන්නේ අන්න මන් දන්නවනේ සමීර අයිය ගැන. එයා කියයි සතුට තමයි ඕනි කියලා. පිව්මාල්ට අනුවත් මුදල්ලෝ. ඉගාවට රසංක ගුණසේකර, සතුට 1, ආදරය 2, මුදල් 3. ඔය තුනම තිබුණා වැඩක් නෑ භාෂියෝ. එකිනෙකා අතර විශ්වාසය නැත්තම් කියලා කියනෝ. ඒ වුණාට කෙනෙක්කට තර්ග කරන්න පුළුවන් ඕන් නෑ මට. කවුරුත් මම තනියම ඉන්නවා කියලානේ. ඉගාවට නිශාන්ත චතුරංගයා කියන අංක 2. ඒ කියන්නේ ආදරය දෝනි. නිලන්ත අමිත්, සතුට තමයි ඕනි කියලා කියනවා. ලක්ෂිති රෝෂණ අපේ ලකි අයිය කියනවා, ඔය මොනා තිබ්බත් වැඩක් නෑ නංගි, ගින්දර හැන්දෑව නැත්තං. ආයි හැබැයි මෙහෙමත් කියලා තියෙනවා, ඒත් ඉතින් සල්ලි තමයි වැදගත්. අනිත් ඒව හොයාගන්න පුළුවන් ඊට පස්සේ. ඒ කියන්නේ අලුතෙන් ගින්දර කෙනෙක්වත් හොයාගනි. හා ඔහොම තමයි ඉතින්. නම් දැනගත් අන්තිමට ඔය ටික වෙනවා කියලා. මට කෝල් කළා වල්පිට මලු පාලි අයියා. දම්මි තුෂාන් මිහිරංගේ කාදරේ නිකුත් කරගන්නවා. ඉගාවට දෙල්වල රත්නපුර කුමාරියක කෝල් කළා. 122 තව කෝල් කළා අන්තිමේට. ඔන්න කෝල් එක ආන්ස කරාලෝ. අනේ මට සමාවෙන්න අප්පා. මම දන්නවා ලයින් එක ගොඩාක් බිසි කියලා. පුළු පුළුවන් විදිහට ඉතින් ආන්ස කරනවා. හරිද? ආදරෙ නෝවයි, අසේල අයියමයි, අර ටිමි කොල්ලවයි එකතු කරගන්න. ඉගාවට ඒ කටිව තමයි එකතු කරගන්නේ. මට තව කෝල් එකක් ආව. නම හොරි කිව්වේ නෑ. කවුද කියන්න දන්නේ. කෝල් එකක් අගට කටුණා. අනම්මන ඔක්කොම කතා කළා. හැබැයි නම ඉගමයි කිව්වේ නෑ. නිර්නාමික ඇමතු බොබෝවත් එකතු කරගන්නවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා. වසරක් තුල AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන ෆාස්ට් ට්‍රැක් කරගන්න. අමතන්න 011259569.
2: දැන් වෙලාව හවස 2:23.
3: අලුතන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගලේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 071 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
1: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953.
6: Coca-Cola රසදේ නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 3 කෑගල්ල. ජුනි 4 නාවල පිටිය.
7: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා, සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0747 31 33 540.

අවස දෙකයි විනාඩි 25 වෙලාව. අපේ කඩවත රංජනී අම්මා කෝල් කළා. අද යන නයන දුලයි ගෙදර ගිහිල්ලා. හරි කුමාරි නයනකාට මම සුවේල වෙන කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරා කියලා කියනවා නේද? කුමාරි රංජනී අම්මගේ කොම ලොකු පවුලේ කොම ලොම එකතු කරගමු. අපි මෙන්න මේ සින්දුව අහන්නේ නයන රූපිකා නිරෝධ පබෝධ ටෙහන්ස රසුනාදී තරෝ සඳු. ඊගාවට ජයනි මංජුලා සමන් හිමේෂ් ප්‍රියන්ත සමරනායක අයිරංගනී අම්මා යගේ ලේලි අයිරංගනී රොහන් පතා කට්ටිය මාදරෙන් එකතු කරගන්න ලෑස්ති කළ තියෙන ගින්දර හඳාවි සිංදු සේරම ටිකම අහන්න. තැන්ක් යූ සෝ මච් මට කෝල් කළාට. හරි ගමට වට්සප් එකෙන් මෙන්න මේ කටිවත් දාගමු. කිංකිණි භාෂාව කෝල් කළාට ගන්න බෑ. කවදම හරි දවසක මම භාෂා වෙනික එක කතා කරනවා කරනවා කරනවා කරනවා. හනේ කන්නන්තොට වෙකරේ රසික මල්ලි රාජා ඇතුළු වෙකරේ වැඩ කරන ඔක්කොම ඊගාවට මාල්ඩිව්ස් වල සංගීත මල්ලි පොදෙනි කන්ද ආනන්දයි ඇතුළු ෆැමිලි කිය ඔක්කොම අපේ දළු නෙලන තේ දළු නෙලන යාළුවෝ ටික ඔක්කොම ඊගාවට කෑගලු බත් කඩේ හැමෝම කෑගලු සුපිරි බයිට් කඩේ රාණියක් ඊගාවට මගේ ෆැමිලි කිය ඔක්කොම එකතු කරගන්න කියලා කෙලි මඩලේ රේණු අක්ක කියනවා. දවසක අනිවාර්යෙන් කතා කරමු නේද? අහංගම තිත්ත ගල්ලේ චිත්‍රා මල්කාන්ති අපිට

සිින්දුවක් දෙන්න කෙලකේන. හස්බන් කුමාරයි නිතාට හැමෝම එකතු කරගන්න ලෝකේ අතරින් එකතු කරගන්න. ඊගාවට ගින්දරි යටියන්තර දේශානි ස්ටෝරිය එකේ අපිවත් එකතු කරගන්න කියලා කියන බුසුබුසු තින්නල. හයි හයි. අතරින් එකතු කරගන්න නේද? දැන් ඔන්න මාබිම කාන්ති අම්මගේ එනුකට hina යනවා ඇති. බුසුබුසු කියනවා කියලා. හවලත් භාෂ අපි අලුත්ගම දර්ග ටවුන් එකේ A&W Apparel එකෙන් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ රංජනියක්කගේ බර්ත් එක. එයාට විශ් කරන්න කියලා කියනවා. අපි කට්ටිය සන්ධ්‍යා චිත්‍රක්ක චම්පක චම්පිකා ඊගාවට නිලෝ විජේස අපේ බස් ජයවර්ධන තිනෝ මම ප්‍රදීප් අයියා කියලා කියනවා. ඔමින ඔමින අපි රංජනියක්කට විශ් එකක් දෙමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday රංජනියක්ක. අගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන. නිදුක් නිරෝගී සුවෝම සුබ උපන්දිනයක් වෙන්න කියලා ආදරෙන් විශ් කරනවා. මෙන්න මේක නම් ඕ තනියම තියාගන්න කාටවත් දෙන්න එපා.

0: ඇසීම අඩුද චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777 77 76 10
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
2: වැඩිවන ලීසින් බර සහැල්ල කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 46 64 97 කතා කරන්න
3: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
4: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
3: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
4: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
2: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් අසල්කල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
5: wake up සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
2: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
5: yes එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasvi and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ
7: Oh my god, this is original.
8: Make up ilage kindara handava bro.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස දෙකයි විනාඩි 44යි. ලස්සන දෙයක් ගැන ඔයගලන්ට මතක් කරන්න හදන්නේ. ජීවිතේ වැඩිපුරම දුක හිතෙන දවසක් කියන්නේ කියලා කිව්වොත්, ඇත්තටම මට හරියට දුක හිතෙන දවසක් තමයි මාලනී ෆොන්සේක මහත්මිය නැති වෙච්ච දවස, ඒ වගේම WDA අමරදේවයන් නැති වෙච්ච දවස. හරියට දුක හිතුණා, හරියට දුක හිතුණා. ඒක වචන වලින් මෙහෙමයි කියලා කියන ඉතින්නේ නැති තරම් ඇත්තට දුක හිතුණා. කොමහරි ආචාර්ය පණ්ඩිත් WDA අමරදේවය අපේ සංගීත ක්ෂේත්‍රයට, අපේ කලාවට කරපු මෙහෙවර මෙච්චරයි කියලා කියන්න බැරි තරන්නේ. ඒ මෙලඩීස්, ඒ හඬ, ඒ සින්දු. මන්ද මම රේඩියෝ ප්‍රසන්ට කෙනෙක් නිසාද මන්ද මට ඒව සෑහෙන තදින් හිතට දැනිච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඔන්න කාලෙකට පස්සේ ඒ මිහිරි සින්දු වෙනස්ම තැනක වෙනස්ම හැඩයකට විඳින්න මේ දවස්වල සියලු කටයුතු සූදානම් වෙන අතර තමයි තේරෙන්නේ. හිමව් අරණ අමරදේව උපහාර ප්‍රසංගය මේ මාසේ 13 සෙනසුරාදා ලොකු දවසක් නෑ. මේ මාසේ 13 සෙනසුරාදා රෑ 7ට පටන් ගන්නවා සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී. හරිද? මේ ලස්සන වැඩේට ඔයාට දැනට ඉන්න ගායන ක්ෂේත්‍රයේ කැපී පේන දක්ෂ ගායක ගායිකාව ගොඩාක් එකතු වෙනවා. සංක දිනෙත් සශික නිසංසලා, සුනී රසුමංග, නුවන්දිකා සේනාරත්න, අමීෂ මිනෝ. මේ ඇවිල්ලා මම හිතන්නේ තාරුණ්‍යයේ ඉතාම දක්ෂයෝ. හැබ ඉතින් මේගොල් එකතු වෙලා හිමව අරණ අපූරු ප්‍රසංගයක් කරන්න සූදානම් වෙනවා. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමයේ සංවිධාන කරන මේ හිමව අරණ මගෑරගන්නේ නැතුව බලන්න අවශ්‍ය දෙයක්. ඉතින් කාලෙකින් ලැබෙන මිහිරි සුඳුරු ප්‍රසංගයක මිහිර මග නොහැර විඳගන්න තමයි ඔබට ආරාධනා කරන්නේ. ටිකට්පත් වෙන් කරගන්න myticket.lk visit කරන්න. myticket.lk visit කරන්න. එතකොට හිමව අරණ නරඹන්න එකතු වෙන්න පුළුවන්. හරිද? ඉතින් අමරදේව උපහාර ප්‍රසංගය හිමව අරණ ඔබ මග නොයර නරුබයි කියලා ආදරෙන් විශ්වාසෙන් මම හිතනවා. හරි, අපි යන්න හදන්නේ තව සින්දු ටිකක් අහන්න. ඔක්කොටම කලින් WhatsApp එකේ ගුඩ් ගැහිලා දැන් කියයි දැන් කියයි දැන් කියයි දැන් මගේ නම කියයි කියලා බලාගෙන ඉන්න මේ කට්ටිය එකතු කරගන්න ඕනේ. අම්ම කල්යاني ඊගාවට ෆැමිලි කිය කොම එකතු කරගන්න. අපි කහ පිටියෙන් කියලා කියනවා. අනේ ආදරේ, අනේ ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. ජය වේවා. ලස්සන භාෂි කෙම්මලේ, සීනි බෝලේ, ජුජුස් කැටේ, අනේ රංජනයි, ගිනි ගින්දර රස්නේ, අප්පෝ අයිස්කෝල් එන්න සින්දු ඔක්කොනිලු කෝලං රංජන් රත්නායක සීතල බණ්ඩාර වෙලින් ආදරෙන් එකතු කරගන්නවා. සීතල බණ්ඩාර වෙලට එච්චරට අස්නේ නම් හිතාගන්නක නේද? ඊට පස්සේ හෙලෝ උභාෂි, මම හිතන්නේ නිවැරදි මඟ පෙන්වීමක් තමයිලු ඕනේ. හරියට නිකන් අම්මා තාත්තා ගුරුවරු වගේ. එතකොට අර කියපු තුනම නිකම්ම ලැබෙනවා කියලා කියනවා. ලැබෙනව නෙමෙයි මං අහලා තියන්නේ, මොනවාද වැඩිපුර ඕනේ කියලා. බලන අපහු මෙසේජ් එකක් දාන්න. හරිද? ඊගාව සින්දුවට මේ කටේව එකතු කරගන්න. නුවරඑළිය ඉඳන් එන ඉෂාරව එකතු කරගන්න කියලා කියනවා. දනුක ඉදිරි වීර. හයි ඉෂාරව, ආදරෙන් එකතු කරගන්න. ගමනාන්තේ වෙනකම් පරිස්සමට එන්න. හලෝ භාෂී, සුබ දහවලක්. එයා කියනවා මුලින්ම මුදල් තියෙන්න ඕනේලු, ඊට පස්සේ සතුට තියෙන්න ඕනේ, ඊට පස්සේ ආදරේ තියෙන්න ඕනේලු. ඔය ඔක්කොම දේවල් තියෙන්නේ එහෙම තිබුණොත්ලු. නාරම්මල අඹගම්මන කැඳ කඩේ නිමලය දම්ිය කවයි පැටව දෙනවයි ආදරෙන් එකතු කරගන්න. අපිවත් සිද්ධුවකට එකතු කරගන්න යටි අන්තට මහවිල විදුනි කුකින් සර්විස් එකේ මිලින්ද අය ලොකු ධෝනි සඳසි ඉන්නවලු, පොඩි ධෝනි විදුනි වයිෆ් සුදර්ශනි, ඒ වගේම මහවිල ගමේ හැමෝමයි, යටි අන්තට පීපල්ස් බැංක් එක ගාව ත්‍රිවිල් පාකිකේ ඔක්කොමයි, යටි අන්තට සමන් දේවාලේ ළඟ සිටි සලෝනිකේ ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා කට්ටියටම. උතුරන්න හරියන්නේ මහතයෝ, ජය වේවා.

0: FM 95 94.8 ගින්දර හැන්දෑව විත් භාෂේ
1: හවස දෙකයි විනාඩි 52 වෙලාවයි. මේ පැය අන්තිම සින්දුව අහන්න යන්න හදන්නේ ඔකෝටම කලින් ඔගලන්ට මතක් කරන්න ඕනේ KD Rice Electrical Motors Private Limited. මේගොල්ලෝ අරගෙන එනවා නියම පෙට්‍රල් ස්කූටි එකක්. හරිද? මේක හදලා තියෙනම ස්පෙෂලි පෙට්‍රල් සුවඳට පමා දුවන්න 1.5cc අධි බලයේ එන්ජින් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා තියෙනවා. අංගේ හන්ද තමයි මෙච්චර මේක තෙල් කරන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් පෙට්‍රල් ගොඩක් ගණන් ගිහිල්ලා තියෙන කාලෙක අපිට ඇත්තටම හරිම ප්‍රයෝජනවත් KD Rice ස්කූටි එකක් තියෙන එක. හරිද? අනිතක තමයි කියන්නේ මෙවලාවේ වගේ අතේ ලොකු සල්ලියක් නැති වෙන්න පුළුවන් එකපාර 1,67,000 දීලා බයික් ගන්න නේද? ඔය ලීස් එකක් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම්. හරිද? දැන් මූලික ලීසින් මුදලත් ගොඩාක් වැඩි වෙලා ඉන්න නිසා බයික් එකක් ගන්න කොහොමද කියලා හිත කනගාටුවෙන් ඉන්නවනම් බය වෙන්න එපා. වැඩි වෙච්ච ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice Motor Company Private Limited ඒගොල්ලෝ ගෙවන රුපියල් 50,000ක්. හරිද? ඒ වගේම තමයි තව KD Rice මම මේ කියන ලීඩ 1-5 බයික් එකේ ඩිස්කවුන්ට් එක 100,000. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 700,000 ගානක් වෙන බයික් එක. කොහොමිනොමින්න මං හරියටම ගාන බලලා කියන්නම්. මට පොඩ්ඩක් ඔළුවේ නෑ. රුපියල් 796,500ක් වෙන බයික් එක 100,000 ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා ඔයාට. ගන්නකොට මේ දවස්වල රුපියල් 696,500කට ඔයාට ලැබෙනවා. ඒ වගේම අර මං කිව්ව විදිහට ලීසින් වාරික ගෙවන්නත් සහනයක් දෙනවා මාස 3කට. ඉතින් මේ ඔක්කොමත් එක්ක ඔයාට KD Rice ලීඩ 1-5 පෙට්‍රල් බයික් එක තුග අවසන් වෙන්න කලින් ගත්තත් ගොඩ. දිවිනපුර මලවි ජාලයකින්ම සේවා නියෝජිත ඉන්නව උතුරු කොටස් දිවිනපුරම තියෙනවා. මෙන්න කෝල් කරන නම්බර් එක 077-406-4397 077-406-4397 කතා කරන්න. ඔක්කොම විස්තර ටික එතකොට දැනගන්න පුළුවන්. හරි, අපි මෙන්න මේ කටියව දාගමු. මේ අන්තිම සින්දුව අහන්න යන මේ පැය ගින්දර භාෂාව අපිවත් සින්දුවකට එකතු කරගන්න යටියන් තොටින් ලසන්ත අය තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. අපේ ත්‍රී විල් පාකික කොල්ල ටික ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා වියදුර දෑතට දෙවි පිහිටයි මහතයෝ. ඊගාවට ඉංගිරියාව ඉංගිරියාව වත්ත තැලිගම සන්සෙලා ෆැෂන් දෙකීමයි රන්මාක් ලව කලෙක්ෂන් එකේ කට්ටිය සද්දට මාව හගෙන ඉන්නවලු රංජිත් නිසන්සලා රන්දි තවින්ස ඇසිස්ම කට්ටියම ආදරෙන් එකතු කරගන්නන් තැන්ක් යූ. හයි හයි ගින්දරි, අපි තහගෙන ඉන්නේ මොකද වෙන්නේ ඔය පැත්තේ කියලා අහනවා. අපි මාව නැල්ලෙන් කියලා තමයි මෙසේජ් ගෙවලා තියෙන්නේ. කවුද මෙසේජ් ගෙවන්නේ කියලා නම් නමක් ගමක් මොකුත් නැහැ. කොහොමාරි මං හොඳින් ඉන්නවා. ආදරෙන් එකතු කරගන්න. හයි භාෂා ඔට ගුඩ්ඩ දවසකින් කතා කරන්නේ කොහොමද ලස්සන සින්දුවක් අපිටත් දෙන්න. අපි කිරින්දවල සුලක්ෂා ටයර් කඩේ. අනේ හයි ඔගලංග ආදරෙන් එකතු කරගන්නවා. මාකොල ගල්පොත්ත හන්දේ ප්‍රියන්ත අයියා. ෂා ලස්සන කූඩුවක් හදලා තියෙන්නේ දම්පාටට. අනේ ඔවත් එකතු කරගන්නවා. Thank you so much messages වලට. නෝර අම්පිටි ආරිය ටේලර් සෝම තිලකයමයි ආදිත්‍යවයි එකතු කරගන්න කැලහන්දේ වීරමල මෝටර්ස්ගේ ගාමිණී අයියා කොහමද? ඔයවත් දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. ලෑස්ති කළ තියෙන සිංදු කොහොමද කොහොමද? ජය වේවා.

0: ඉංජිනේරුවෙක්විදිට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලෙත්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
3: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953
4: Black Curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black Curry රස සොයා මීට්. Black Curry රසට මස් නොකා මස් කන්න.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
5: Oh my God, this is original.
6: Natu?
7: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
8: දැන් වෙලාව 3:00.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයිවන් මේ පැය රටතට සමගින් මම සචිනී. අභිරහස් ආකාරයට මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා පෙනී සිටින ලෙස දන්වා ජනාධිපති නීතිඥ රියන්සී අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මොහන්දිරම්ගේ වෙත සිතාසෙන් නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද 7 වන දිනටත් කොළඹ කුටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. මෙම පරීක්ෂණයේ ඉක්ුත් සිකුරාදා කැඳවනු ලැබූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරි මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ජනාධිපති රියන්සේ අර්සකුරරත්න ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මොහන්දිරම්ගේ යන අයගේ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා ඔවුන් අධිකරණයට කැඳවීමට අවශ්‍ය දයන නිගමනය කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා. මීලනෙට් නිවුස් පස්වරු 4ට.
0: Net News. Me pay what a thought.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පහන්ඩල්වන සඳහම් සිතිවිල්ල
2: ඔබ කුපිතවීම තවකිකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න වෛරයෙන් වෛරයනොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ නොපමාව කුසල් දහම්මීය දෙන්න
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මගවිවර කරන්නේ.
3: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
6: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැණවුම් කර 10% ක වට්ටමක් දිනා ගන්න. 0710 797 399 0710 797 399
7: ගින්දර හැන්දෑව
8: brought to you by
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
10: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
11: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක් තව KD Rise Lead 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක් 0777 406 4994 කතා කරන්න
12: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
13: FM 95

0: Under a Hand Devil with Bashi.
1: හවස තුනයි විනාඩි පහයි විලව. අපි ලගේ කෙන්දර හඳාව හගරින් නම් තිබූ පැය තමයි මේ පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ පැයට අමුතෙන් කියන්න ඕනේ නෑනේ. කෝල් කරලා WhatsApp එකේ chat එකට සෙට් වෙලා එහෙම නැත්නම් කෙන්දර හඳාව Facebook post එකට like කරලා comment කරලා share කරලා ඔය ඕනි විදිහකින් මේ පැත්තෙන් සින්දුවකට එබෙන්න පුළුවන් හවේ. හරි. අද මම Facebook post එකකින් අහලා තෙන්නේ ඔයාගේ ජීවිතයට වැඩිපුර මොනි මොනවාද? මේ අතරින් සතුට ආදරය මුදල්. මේක එක දෙක තුන දාගෙන යන්න ගියොත් ඔයා වැඩිපුර දෙන්නේ කාටද ලකනෝ? සතුටටද ආදරයටද මුදල්ද? එක දෙක තුන විදිහට ඕඩ එක හදලා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපිට කමෙන්ට් සෑහෙන්න අවිල්ල තියෙනවා. අපි බලමු කවුද කමෙන්ට් කරන්නේ කියලා. දමයන්තයක කියනවා මුදල් ඕනේ. හා හා. ඊගවට මාස් රෝමනායක සල්ලි තියෙනවනම් හැමදේම ලැබෙනවා කියලා කියනවා. ඊගවට සුජීව කියනවා මන්නම් කියන්නේ මුදල්. මොකද මුදල් තියෙනවනම් ආදරය නිකම්ම ලැබෙනවා. එතකොට සතුට ලැබෙනවලු. එහෙමද? ඒ කියන්නේ සල්ලි වලට ආදරේ ගන්න පුළුවන්ද? දන්නේ ලක්ෂන් සිල්වා එයා කියනවා එයාට නම් වැඩි ප්‍රෝණි දෙකලෝ. ඒ කියන්නේ ආදරය. පත්තිනිගේ චන්ද්‍ර රත්න එක දෙක තුන ආදරය තමයි බාෂී නංගී. ආදරේ නැතන් ඔක්කොම ඉවරයි කියලා කියනවා. හා හා. විදුෂ බණ්ඩාරයට නම් සතුට තමයි ඕනි කියලා කියනවා. ඊගාවට සුවපත් සිත කියලා පේජ් එකකින් කමෙන්ට් එක දාලා තියෙනවා. එයා කියනවා වර්තමානයේ නම් මුදල් තමයි කියලා. දිල්රු කවි thank you stickers වලට. මිලින්ද රත්නායක එක සතුට දෙක ආදරය තුන මුදල් කියලා කියනවා. රමණී අක්ක කියනවා එයාට නම් ඕනි සතුටම තමයි කියලා. ඊගවට අනුෂ්ක ජයසූරිය තුන සමා වෙන්න මම හැමදාම මේ ළමයාගේ වැර නම වැරදිටි කියනවා කියලා ඒක තමයි කමෙන්ට් එකට දාලා තියෙන්නේ. අනුෂ්ක ළඟම තියෙන භාජනයට මගේ සමාව දාගන්න. එයාට නම් මුදල් තමයි ඕනි කියලා කියන්නේ. සමන්ත දිසානායක සතුටත් ඕනි මුදලුත් ඕනි කියලා කියනවා. ඔහොම ඔහොම කමෙන්ට්ස් ගොඩාක් තේනවා. ඔය අතරට ඔයාගේ කමෙන්ට් එකත් වැටෙන්න ඕනි ඉතින්. හරිද? කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ කමෙන්ට් එකක් ඩ්‍රොප් කරගෙන යන මම හිමි හිමින් කටියෝ මතක් කරනවා.

බලංගට හෙළපන්දිනේ ජයපාලා යනවා ආදරෙන් ඉගතු කරගන්න හොඳ වැඩේ කියලා කියන්නේ හිතනවා මට. ඇයි දන්නවද? මේ ටිකේ මෙයා ගෙදර තනිය බහරද උයා ගන්න ඕනිලු, ඉගාවට වත්තේ වැඩ කරගන්න ඕනිලු, කුඹුරට යන්න ඕනිලු, කුඹුර වැඩ කරගන්න ඕනිලු, හාමිනේ දාලා ගිහිල්ලා හොඳ වැඩේ. අනේ සොරි, අනේ එහෙම නොකිය ඉන්න අමාරු හිතනා. සිරියලතා හාමිනේ ටයිම් මේ විශේෂ පරිවුඩේ දැම්ම ගෙදර එන්න පා, ඔහොම ඉදලා හිමීට එන්න. කොහොමාරි අනේ ආදරේ හෙළපන්දිනේ ජයපාලයි එකතු කරගන්නන්. ඒගාවට මාබිම කාන්ති අම්ම කතා කළා, යෙනුකවයි මාලිවයි අපේ සංගීත කොල්ලවයි එකතු කරගන්න කියලා කියනවා. එයා නම් කියනවා එයාට වැඩිපුරම ඕනි ආදරයයි සතුටයි තමයිලෝ, සල්ලි තෝනි තමයිලෝ. හැබැයි එයා තෝරන්නේ ආදරයයි සතුටයිලෝ, සල්ලි නැතත් නේද? ආදරේ සතුටයි තියෙනවා නම් තියෙන දෙයක් පිරිමහගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන වෙලාවලු තියෙනවා ඉතින්නේ. හරි, ඊට පස්සේ පයාගල අරුණ අයියා කතා කළා. අටික්මන් සොය ලැබෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හේමම්මවයි නිමල් අයියවයි දෙන්නව එකතු කරගන්න කියලා කිව්වා. හේමම්මටත් ඉක්මන් සොය ප්‍රාර්ථනා කරා කියන ඔක්කොටම මම ආදරෙයි දෙකක්.

වාශී අපි උඩලමත්ත සනස බැංකුවෙන් ඔයා වහගෙන ඉන්න ආදරෙයි කියලා කියනවා මාත් දෙකක් දෙකක් ආදරෙන් එකතු කරගන්න ජය වේවා දෙහිවල නදිමල ඇන්ඩර්සන් රෝඩ් එකේ නිමල් පරණ ගේවායි අගේ ෆැමිලි කිය ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා ආදරෙන් කට්ටිය මේකත කරගන්න ජය වේවා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: එලෙවන් වනිජංශයෙන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669
2: දැන් වේලාව 3:19
3: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
4: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
4: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
3: නොවිනස් වන රසවත්ම රසය
4: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
5: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
6: රපුන්සල් වගේ මන්නං ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
8: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953
9: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773-273-540

0: happening when they love me. Happening when they love me.
1: Happy එකේ අහන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. මේ දුනු මාවත.
2: හිත ඉල්ලන. සින්දු ඇහෙන. කින්දර හැන්දෑව. විත්පාෂි.
3: හවස 3:21 වෙලාව. මේ

0: 당연 갔다 그럼 누니.
1: 아리.
0: 난 며칠 더서 백이에 가도 기억 난 교환이네. 아 피키모 아게신도.
1: 아리. 이루제 아이디 아는 이루

අයෝ ලයිනක ට්‍රොප් වෙලම අපිට කැඩි කැඩිය හන්න හැබැයි ලස්සන ඔයි එකක් තියෙන ඔයාට ඒ ලස්සනයි ඒක තමයි මේ අරවන් හැමදාම බදරලියා ශෝකක් කියලා කියන්නේ මෙන්න මෙයාට තමයි. හරි එහෙනම් අනේ තැන්කියු සෝ මච් හැමදාම මට ආදරේ දෙනවට ආදරෙන් කතා කරනවට පරිස්සමින බුදු සරණයි ජය වේවා. දෙකක් ආදරෙයි මම නැතත් උගල දෙකක් ආදරෙයි කියන එක නම් දවසක කියයිනේ. ඒ ඇති මට. හරි අපි වට්සප් එකට යමු. මට නම් ඕනි මානසික නිදහස. ඊට පස්සේ තමයි ආදරේ. අදටත් මං හොයන දේ තමයි කියලා කියන මෙසේජ් එකේවල තියෙන කෙනාගේ නමක් ගමක් මොකක් නැහැ. හයි වාශි අපි කොමරුමල්ලේ රොටි කඩෙන් ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් ඕනි කියලා කියන ඔල්රෙඩි අපි අහලා තියෙන්නේ. මම සුජීවා, හස්බන්ඩ් අජිත් ඉනෝ, ඒ වගේම තමයි අම්මා වයි පුතාල දෙන්නවයි දුවලා හතර දෙනාවයි ඉන්දික මල්ලේවයි. ඊගවට ටයිටනික් සලෝනිකේ තුෂාරේ තුෂාරේගේ කෝලික කඩාවේ නෑනේ. ඊගවට වැඩකිරණ කොමලාමයි එකත කරගන්න කියලා කියනවා සින්දු ටික අහන්න. කඹරමුල්ලේ රොටි කඩේට ජය වේවා. අදරින් එකත කරගන්නවා බිස්නස් එක සරු වෙන්න ඕනි, ජය වෙන්න ඕනි. එහෙනම් හයි වාශි, අදත් අපිව සින්දුවට එකත කරගන්න මම ප්‍රේමසිරි, ගමට මංගලිකා, පියුමි, රුවිනි, නෙවෝන්, සංජීව හැටිය මේකත කරගන්න. එයා ඔන්න මෙන්න මේ විදිහටයි රේට් කරන්නේ. එක ආදරය, දෙක සතුට, තුන මුදල්. මගේ තේරීම හොඳේ කියලා කියනවා නියමයි. අදරින් එකත කරගන්නවා. ඊගවට නුවර පාර යක්කල මුදන් නායක වෙල්ල සංකීර්ණයේ සෙට් එක. ඒගොල්ල කියනවා ප්‍රතංජන මිනිස්සු විදියට සල්ලි නැත්තම් සතුට නෑ, සල්ලි නැත්තම් ආදරය පෑලි දොරින් පැනලා යනවා, මේ ඔක්කොටම සල්ලි තමයි ඕන කියලා කියනවා. තාර්කික උත්තරයක් නේද? ආදරෙන් එකතු කරගන්න සුබදහමලක් ගින්දරි. අංක එකට සතුට, අංක දෙකට ආදරේ, අංක තුනට සල්ලි කියලා කියනවා. අපිට නම් වහින්න වගේ හැම ලස්සන සින්දු ටිකක් කියලා කියනවා. ගින්දරීට මෙසේජ් නොකලට පුළුවන් හැමදාම යව හනුව හොඳේ කියලා යටියන්තට තනුකලවත්තේ රෝසි කියනවා. අමෝ මම හිතන්නේ මාස ගානකට පස්සේ රෝසියාගේ මෙසේජ් එකක් ආවේ. ආදරේ අනේ එන්ඩි ඇප්‍රල් වාතු. හයි අනේ ආදරෙන් එකතු කරගන්නවා නිශාන්ත අයවයි ඔක්කොම ලවම. හයි භාෂි, අහගෙන තමයි ඉන්නවා. අහගෙන තමා ඉන්නවා. ෂොප් එකේ සද්දෙටම දාලලු තියෙන්නේ එකතු කරගන්න මෙන්න මේ කට්ටියට. බොස් ට්‍රේෂාන්, ඉගාවට යාගේ වයිෆ් ඉෂංකා, දර්ශන්, නිශාන්ත, ඉගාවට ඩිමෝ එකේ බණ්ඩාර මහත්තයාවත් එකතු කරගන්න. ඒ වගේම මේ වෙලාවේ ෂොප් එකේ ඉන්න හැමෝමයි භාෂයක් ඕවා එකතු කරගන්නවා කියලා කියනවා. සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටෙඩ් බණ්ඩාර වෙලාදරින් ඔක්කොම එකතු කරගන්න. කොහොමද භාෂාවට ටුෂාන් විසල් පුතාල දෙන්නවත් එකතු කරගෙන සින්දු ටිකක් අහමු කියලා රුවන් වැල්ලේ කුමුදුවක්ක කියනවා. මං හොඳින් ඉන්නවා, අදරින් එකතු කරගන්න. ඒ ගාවට ගින්දරි, අපිත් ඉන්නවා හැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ. බොස් චමින්ද, සනත්, රසින්ද, ඒ ගාවට බින්ති, මාලින්ද, තනුෂා, ශාක්‍ය, විහාරා, නිලෝ, සමන්ත, මන්දාරා, චාරිකා, රුවන්, තරුෂි, මැගිනන්න, ප්‍රියංගිකා, සමාන්‍ය, අගේ ෆැමිලිකේ ඔක්කොම වර්ක්ෂොප් එකට බයික් හදාගන්න අප ඔක්කොමලත් එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා, අදරින් ඔක්කොම එකතු කරගන්න. මේ සිදු අහන්න යනවත් එක්කම ෆෙම්ස් ඇය ගැන තොගලන්ට කියාගෙන යන්න ඕනි. පෑඩ්ස් ළඟ තියාගන්න එක හොඳ පුරොද්දක්. හරිද? මොකද හදිස්සි අවස්ථාවකදී අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඔයාට නැතත් වෙන ගෑන් ළමෙක්ට උනත් නේද? සමහර වෙලාවට පීරියඩ් සිග්මන්ට් ඉක්මන් වෙන දවස් තියෙනවා. සමහර වෙලාවට හැදෙන්න නියම දවසට පස්සේ හැදෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට අපි ස්ටෑන්ඩ් බයි පෑඩ්ස් අපි ගාව තියාගෙන හිටේ නැත්නම් හරි අපහසුතාවයට පත් වෙනවනේ. මොකද ඒ හදිස්සියට කඩේ දුවන්නද? අනේ හිඳ තමයි කියන්නේ ස්ටෑන්ඩ් බයි තියාගන්න. ඔයාගේ කා එකේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔෆිස් එකේ ලොකර් එකේ වෙන්න පුළුවන්, හෑන්ඩ් බෑග් එකේ වෙන්න පුළුවන්, ස්කූල් යන නංගියෙක් නම් ස්කූල් බෑග් එකේ අනිවාර්යෙන් තියාගන්න, ටියුෂන් ක්ලාස් ගෙනියන බෑග් එකේ අනිවාර්යෙන් තියාගන්න, ගෙදර කබඩ් එකේ අල්මාරි කොහේ හරි තැනක වැඩිපුර පැකට් දෙක තුනක් තියාගන්න. මොකද ඒවා හරික්මන්ට ඉවර

වෙනවා, අපිට ඕනි වෙනවා නේද? ඉතින් ඒ නිසා පෑඩ්ස් තියාගන්න. හැබැයි මම මේ කියන ෆිල්ම්ස් ඇය ඔගලන්ට SLS ISO තතු සහතික දෙකමත් එක්ක හොඳම ක්වලිටි එකට එනවා වගේම ඉතාම සාධාරණ මුදලකට වෙළඳපළට එනවා. ඉතින් ඒ නිසා අපි හැමෝටම දරන්න පුළුවන් ගානකට එන ෆිල්ම්ස් ඇය ගන්න කියලා ආදරෙන් මතක් කරනවා.

0: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
1: වැදගත් රැකියාවක් සොයනවාද? අමතර ආදායමක් ලැබීමට හැකි අවස්ථාවක් සොයනවාද? උපාධියට රැකියාවක් ලැබෙනතුරු රැකියාවක් සොයනවාද? මෙන්න ඔබට ඉහළ වැටුප් සහ තවත් දීමනා රසක් සමග ඔබ සොයන රැකියාව අපෙන්. වසර 23ක ව්‍යාපාරික ලෝකයේ අභිමානනීය සදාහරිත ප්ලාන්ටේෂන් සොයන්නේ ඔබයි.
2: WhatsApp කරන්න 076 441 1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
3: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
4: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
5: සංක දිනය, සශිකා නිසංසලා, සුනීර සුමංගා, නුවන්දිකා සේනාරත්න, අමීෂ මිනුවල්.
4: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
5: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak Anugrahaya
6: Hondama de aduma milata tikavyapta shakha jalayak samagin Kasakala Green Super Jeevithayata Idiriyak
7: Kottuwat ganan daapu geopolitics
8: Amma kodada me aachi gene nuwa gene eke katha ahanna kiyala satan virama dik karana kiyala podi teerneyakata awilla
9: Yuddha mada hanguna economics
10: Irane nawakata kiyatawat Irane warayakata yanna baha kiyala dana danama Irane kodiya gahapu nawa Irane ewana
11: handawate rawun gahapu stories
12: Christina Gottin hana ithani hita wekama kaanda niyojana hana Orion capsule eke ina ape pruthuwiya dakiddi oganta monada hituni
11: Silicon nimnaye top secrets
10: me alu Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
13: ඔය ඕන එකකින් update වෙන්න.
11: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
14: Brought to you by
6: අලුතන කඩම මිලක් කසාගල Green Super ශාක මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
15: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
0: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
16: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
17: FM Algo Town.
18: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

අවසතන විනාඩි 34 වෙනව. අපි ලගේ ගින්දර හඳාවහන අන්තිම පැය භාගෙ මිනිත්තු තමයි මේ යන්නේ. හැබැයි අපි මෙන්න මේ කටියව දඩ්ඩි බිඩි ඔබාගමු මේ සින්දුටි කහන්න යන්න. සුබ දහවලා කවිත් පුරුදු විදිහට සිංදුවකට එකතු කරගන්න වයිෆ් රේණුකා දුව විශ්මි පුතා කවිඳු මෙතහන හැමෝම එකතු කරගන්න කියලා ශාන්ත අයිය කැකන දුරෙන් කියන්නේ ජය වේවා. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ආදර භාෂී, ආදරේ කියන්නේ මහා පුදුම දෙයක්. මේ මැසේජ් එක පොඩ්ඩක් කියව ගන්න අමාරුයි. හිතන්නේ කොච්චර සල්ලි මුදල් තිබුණ සැබෑ ආදරය ලබා ගන්න හරිම අමාරුයි කියලා කියනවා. ක්‍රිස්ටි අංක මොනාද අනේ මේ ටයිප් කරලා තියෙන මට කියව ගන්න අමාරුයි. ආදරය නෙගතු කරගන්න ගිනි කින්දරි අපිවත් එකතු කරගන්න හස්බන්ඩ් ඉන්දිකයි පතා ආක්ෂණයි. එහෙම කියන්නේ හෙන්ඩි මහරි ජයනි ආදරින් එකතු කරගනවා. තැන්ක් යූ ආදරේ භාෂේ උම්ම කියලා කියනවා. ආ මේ බර්ත්ඩේ ගර්ල් ජය වේවා. හයි හයි ගින්දර නංගේ ගින්දර වගේ ගින්දර හැඳෑව වහගෙන ඉන්නවලු රසංක බදුල්ල මී ගහ කියුලෙන් ලස්සන සින්දුවකට එකතු කරගන්න සුදු නෝන ගංගානේ පොතාලු තුන්දෙනයි ඊගාවට බෝධි නංගී බෝධිද පොඩි නංගි වෙන්න තිනේ බෝධි කියලා තමයි තියෙන්නේ. නිරෝෂවත් එකතු කරගන්නවා. තැන්ක් යූ හලෝ භාෂි නංගි මාතාගෙන ඉන්නේ මම දලේක නිශානේ පුතායිනෝ අකිනෝ හස්බන්ඩ් සංජය. ඔයා අසනද්ද කේඩී රයි ස්කූට එකක නැගල ජෝඩු දාන ලබන අවුරුද්දේ දනසල්ලාද? ආව් ආව් නරක නෑ නේද? ඕකේ ඉතින් ලබන අවුරුද්ද වෙනකන් ඉන්න ඕනේ මේ අවුරුද්දම ගන්න බැරිය. දුලීකක්ක කියපු හින්දම කියන්නම් හරිද? ඔයාට එහෙම අදහසක් තියෙනව නම් ලබන අවුරුද්ද වෙසක් බලන්න යනවා කේරි රයි ස්කූටරේ කියලා ලබන අවුරුද්දක් වෙන්නකන් ඉන්නපා. මොකද සීමිත තොග ප්‍රමාණයකට ලොකු වාසියක් දීලා තියෙන ගින්දර වාසියක් දීලා තියෙන කේඩි රයිස් එකෙන් අහමද මේක ඇවිල්ලා එසෙවිස එකක් නෙවෙයි. මේ දවස්වල මූලික ලීසිං පේමන්ට්ස් නොත් වැඩි වෙලා තියෙන වෙලාවේ නේද බයිසිකල් එකක් කොහොමද ගන්න කියලා හිත හිත ඉන්නවනම් දුක් වෙන්නත් එපා බය වෙන්නත් එපා. වැඩි වුණු ලීසිං බර සහල් කරන කේඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ගෙවන රුපියල් 50,000. ඒ වගේම තමයි කේඩි රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එකම තියෙනවා 100,000. ඉතින් කොහෙම බලුවා වාසිම තමයි 100% ලංකාවේ හදන බයික් එකක් කියලා කට ඇරලා කියන්න පුළුවන්. මොකද මේක එක්ස්පර්ට් ක්වලිටි එකට හදනවා. දැනටම යුරෝප් කන්ට්‍රීස් ගොඩක මේ බයික් එක පාවිච්චි කරනවා. හොඳම දේ තමයි පෙට්‍රල් සුවඳට පවා මේක දුවනවා. අඩුම තෙල් ප්‍රමාණිකින් හොඳට දුර දුවන්න පුළුවන්. ඉතින් ඒ නිසා පෙට්‍රල් ගණන් ගියා කියලා ලොකුවට ඇඟට දැනෙන්නෙත් නැහැ. ඒ හින්දා ස්කූටියක් ගැන හිතනවා නම් මම දන්නවා නානා මාදිලියේ ස්කූටර්ස් අපිට වෙළඳපළට ගියාම ගන්න තියෙනවා. හැබැයි වතුරන්න ඕනි මෙන්න මේක. සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 7,96,500යි. අර ලක්ෂක ඩිස්කවුන්ට් එකත් එක්ක රුපියල් 6,96,500ට ලැබෙනවා. ලීසිං එකටත් 50,000ක අඩුවක් කරනවා ඔයාට. ඉතින් කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට දැම්ම කතා කරන්නේ තොග අවසන් වෙන්න කලින් ඔයාගේ ස්කූටර් එක වෙන් කරගන්න. 077-406-43-97 077-406-43-97 වැඩි විස්තර දැනගන්න. වාශි අපිට වහිනවා ඇහැලියගොඩ රංගේගම මහේෂ් එක ජයරත් නයගේ කට්ටියයි පොලේ කට්ටියයි ඔක්කෝම නෙත් අහගෙන ඉන්නවලු අතරින් එකතු කරගන්න ලෝකේ අතරින් ඔක්කෝම එකතු කරගන්න. සුමන ඉලෙක්ට්‍රොනික් සම්පාර හයි ප්‍රබෝ අපි ඔව සද්දට අහගෙන ඉන්නේ අපිවත් එකතු කරගන්න කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්නම් කොල්ලෝ. අමිල මෝටර්ස් මොනරාගල අපේ ගරාජ් එකේ සෙට් එකම සින්දුවකට එකතු කරගන්න අකේ කියලා කියනවා. ආව් ආව් ගරාජ් එකේ වැඩ කරන කාටවත් චූටුවත් මහන්සියක් දරෙන්න එපා. උතුරම් හරියන්න ඕනි මහත්තයෝ මාගේ කොල්ලෝ ටික කොටම.

හවසතනයි විනරි හත ලිස්තුනයි වෙලාවයි. හාරි තව ලස්සන හින්දි සින්දුවක් අහන්න යන හදන්නේ. එකට මෙන්න මේ කටයව පිදාගමු. හයි භාෂ මැනික ලෑස්ති කල්ල තියෙන කෝම සින්දු ටික අහන අපිවත් එකතු කරගන්න. යටි අන්තට මහවිලේ සුදර්ශනේ හස්බන්ඩ් මිලින්ද දෝනෙලා දෙන්න සඳසි ගිහංගා. එවගේම මේ මහවිල සඳමාලි නංගිගේ ෆැමිලි කිය ඔක්කොම එකතු කරගන්න කියලා ලසන්ත ස්ටෝස් එකේ රවින්ද නංගි ඇතුළු ෆැමිලි කිය ඔක්කොම එකතු කරගන්න කියලා කියන. ඔකේ ආදරෙන් ඔක්කොමලම එකතු කරගන්න. Thank you. ඊගාට හයි බාෂි. ඔයාගේ ස්වීට් වොයිස් එකෙන් අපේ නම් ටිකක් කියන්නකෝ. ලස්සන සින්දුවක් දෙන්න හොඳේ. අපේ ඉතින් වෙනද වගේම වැඩ. කුමාරි මිස් දොල් මිස් සඳුනි අපේ සංකල්ප මල්ලිත් එකතු කරගන්න කියලා කඩවත ලක්මාලි අක්ක කියන මහන්සියලා වැඩ කරන කොහොම ආදරින් එකතු කරගන්න ජය වේවා. සුබදවලක් අපි තහගෙන ඉන්නේ ත්‍රිකුණමලේ පහේ කනුවේ පුංචි බණ්ඩ ගුණසීලි රන්දිකා මදුෂ සසන්‍ය සුපුන්දි ලංක කට්ටියම එකතු කරගන්න. අනේ ඊයා අහන්න බැරි වුණානේ ඊයේ හිටියේ නැද්ද කියලා අහනවා. ඊයේ හිටියානේ හවස. හැබැයි මන්දාරම් රෑනං ඇහවලු අපේ ලකි අයියා කවන්නේ අදාහගෙන ඉන්න ඕනේ. ඔහෙව ආතරින් එකතු කරගන්නවා. සුබදවලක් අපි තහගෙන ඉන්නේ බොරලස් ගම දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා එක්ක සරත් චන්ද්‍ර ආදරෙන් එකතු කරගන්න. සුදු මැණිකේ ගොඩ දවසකින් තමයි අවහන්නේ අපිවත් සිංදුවකට එකතු කරගන්න කියලා. ඔනීති මෙසේජ් එකක් එවල තිනවා. හා අම්මා ආදරෙන් එකතු කරගන්න. අපි තදත සද්දට අහගෙන ඉන්නේ ලස්සන සිංදුවක් ඕනේ තිස්සමහා රාමේ ආටිසන්ස් එච් කේ එකේ ඩයි හවුස් සෙට් එක කපිල සංජු එක විනී දෙකක් ආදරේ. ආදරෙන් එකතු කරගන්න හොඳේ මේ කොලට මංගාරේ

0: Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. Commercial Credit.
4: හවසතුන විනාඩි 49යි වෙලාව. අපි ලගේ ගින්දර හඳාවේ අදට ඔයාට හඳ දෙන අන්තිම සින්දුව අහගෙන යන්න තමයි හදන්නේ. යන්න කලින් මෙන්න මේ කටේව දඩි විදිය ඔබගම අපි මෙන්න මේ සින්දුව අහන්න. ගුඩ ඊවනිං. සුපිරියට ප්‍රෝග්‍රෑම් එක කරනවා. වාට උතුරන් හරියන්න ඕනි. මම බෙන්තර අයියා කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. මගේ සයිප්‍රස් වල සුජීවක් හතින්න යනන් හිතන්නේ ආදරේ තමයිලු ජීවිතේට වැඩිපුර මොණි. ඊ ගෞඩ සිද්දකෝනි බාෂි මොරටුවෙන් සුජානි චන්දිමාක ආදරෙන් එකතු කරගන්න හයකි. මට BTS ලාගේ සොංග් එකක් දෙන්නකෝ කියලා මාතලේ රවි කියනවා. BTS ලාගේ එකක් අද දෙන්න බැරි වුණානි. සෝරි අප්පා. කෝ අනේ මට මම ජ කවුද මේ මෙසේජ් එක එවලා තියෙන්නේ කියලා නෑ. කවුද නෑ කමනේ. ඊ ගෞඩ වේ කටිවත් අපි දාගමු. ශිවමම දිග වාපියෙන් ලිමේෂා. අද මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. එයා ඉන්නේ නම් මැලේෂියාවල. මගේ හස්බන්ඩ්ට ලස්සන සින්දුවක් ඕනේ. එයා තමයි මට මගේ මුළු ලෝකෙම කියලා කියනවා. උදිත අයියා. ඔබ කොච්චර වාසනාවන්ත වෙන්න ඕනේද නේද? පාර්ට්නර් කෙනෙක් තමන්ගේ පාර්ට්නර්ගෙන් මෙහෙම අහගන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday අයියා. ඔගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නිදුක් නිරෝගී සුව ලැබෙන සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ආදරෙන් wish කරනවා. ඒ වගේම ලිමේෂගේ වාගේ ආදරේ හැමදාම අය වගේම ලස්සනට තියෙන කියලා ප්‍රාර්ථනා කරනවා. මේක දෙන්නටම මගෙන්. ඊගාවට කවුද මේ? ඉෂාන අයියා හරිම ආසාවෙන් අහගෙන ඉන්නවලු ප්‍රෝග්‍රෑම් එක. මහේෂ අයවත් එකතු කරගන්නල සින්දුවක් අහන්න. මට දුන්න දුක්ගින්න ඇවිල්ලා ඊ සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහනවා. මොකෝ මහේෂ අය බූටකක්වත් කාලාද? අයෝ දෙන්න ටයිම් නෑනේ. කමන්න නෑනේ ආදරින් මේ අන්තිම සින්දුවට එකතු කරගන්න. ගින්දර හඳාවට අපිත් ආදරේ කියලා කියනවා. මං හිතන්නේ සුභද්‍රක්කා වෙන්න ඕනි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. ලලිත් සොයිස් අංකල් අනේ ආදරින් ආවත් එකතු කරගන්නවා. අපිට සින්දු නැද්ද? 90 security team එක අනේ ආදරෙන් එකතු කරගන්නව මහරගෙ වේල. ඔයාලගේ විපුල සවයි ස්ටාෆ් එකේ ඔක්කොමයි ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. යන්න කලින් සෙවනගල ආයුර්වේදය ගැනත් මතක් කරන්න ඕනි. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන නිෂ්පාදනයක සොයලවම මට සීනි තිනවන සෙවනගල මධුමේහ හරණි කැප්සියුල්ස් මං කියනවට අරගෙන පාවිච්චි කරලා බලන්නකෝ. අට නිට්ටාවටම සීනි මොකද කියන්නේ sugar සුග කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාලේ හන හදායට කැස්සයි හෙම්බිරිස්සාවයි අඟපත වේදනාවයි නේද? ඕව තුරන් කරන දිව්‍යම ඖෂධයක් තමයි සෙවනගල මධුකා කැස්සට පැනිය. මේවා ඉතින් කියන්න ඕනේ ළඟ තියාගන්න ඕනේ. වහරද ඊගාවට කිසිම ඇපිටයිට් එකක් නැත්තම් කන්නේ හිතෙන්නේ නැත්තම් බඩ පිපෙනවා නම් බඩ කැක්කුමයි නම් අජීර්ණ ගතිය නම් 100% ස්වභාවික. සෙවනගල සමෝද ගංගා තබිවා පටස් ගල සනීපයි. මේ ඔක්කොම වට ඉන්න තැනකට ගෙන්න ගන්න සහ වැඩි විස්තර දැනගන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට මෙන්න මේ නම්බරකින් කතා කරන්න. 047 31 33 540 නුගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙමනම් අනේ ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි. Facebook එකේ post එකට comment කරපු අයත් call කරපු හැමෝටමත් WhatsApp එකේ message දාපු හැමෝටම ජීවත් වෙන්න හරියට බැලුවොත් ආදරෙත් ඕන සතුටත් තියෙන්න ඕනි. හැබැයි සල්ලිත් තියෙන්න ඕනි නේද? ඔයින් එකක් හරි ඔයා වැඩිපුර follow කරා ඔක්කොම life එකම unbalance වෙනවා. balance එක නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා සල්ලි පස්සෙම දුවන්නත් එපා. ආදරේ පස්සෙම දුවන්නත් එපා. සතුට පස්සෙම දුවන්නත් එපා. ලැබෙන විදිහට දේවල් භුක්ති විඳින්න, ලැබෙන දේවල් වලින් සතුට වෙන්න. එතකොට ජීවිතේ සතුටත් ලැබෙනවා, සැනසීමත් ලැබෙනවා, ලැබෙන මුදල් ප්‍රමාණයත් ඇති කියලා හිතනවා. එහෙනම් ඉතින් ගිහින් එන්න පණ්ඩිතාචි මමනේ. ඔගලක් කටමම දෙකක් ආදරයේ පරිසමට ඉන්න මං ආයේ හෙට හම්බ වෙනවා ඔගලන්ව බවල් එකට. එතකම් මේක ඔයගම තියාගන්න.

0: වැඩියන ලීසිං බර සහැල්ල කරන්න කේඩි රයිස් අපි ගෙවන ඔයාට රුපියල් 50000ක්. තව කේඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක්. 077 462 97 කතා කරන්න.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සේවනගලේ කමල් බන්දුල මහත්ය කියලා. එහේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියලා මට එහෙම හාට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්ය ඉතින් ඇත්තම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
0: කතා කරන්න 077
3: 300 940. දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0767 716 3672.
4: හලෝ හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ਸਿਤਾਰਮ ਰੇ ਹੱਥਟਾ ਨੋਸਟੈਲਜੀਆ ਨੂੰ ਰੋਮਾਂਟਿਕ ਮਤਕ ਸਮਰਨਾਇਆ
1: ਕਿੰਦਰ ਹੰਡੇਵਾ
2: ਬ੍ਰਾਟ ਟੂ ਯੂ ਬਾਈ
3: ਸੁਮੁਦ ਮਤੁ ਪਿਟ ਨਿਸਾ ਐਂਦਾਂ ਇਨਤ ਪਾਸੋਈ ਲੀਕ ਵੈਨਿਤ ਨੈ
4: ਫਿਮਸ ਐਕ ਓਯਾਟ ਓਯਾਵ ਮਗੈਰੇਨ ਨੈ
5: වැඩියට ලීසිංග බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක්. තව කේඩි රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 462 97 කතා කරන්න.
6: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද
7: 047 31 33 540. සුබ සන්ධ්‍යාවක් හවස 4:00 විනාඩියකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනී. සිය අත්සන ව්‍යාජ ලෙස යොදා රුපියල් 625,000කට ආසන්න මුදලක් ප්‍රාදේශීය සභා සේවකයන් නිකුලස් දෙනෙකුට පරිවර්ෂයෙන් ගෙවා ඇති බවට නුවරඑළියේ ප්‍රාදේශීය සභාවේ සභාපති ගේල්ලූ යෝගරාජ් මහතා චෝදනා කරනවා. විමර්ශන කටයුත්තක් සඳහා ලසෝ දූෂණ විමර්ශන ඒකකයේ මගින් තමන් අතට අංකුවටගෙන බන්ධනාගාර ගතව සිටින කාලය තුළ මෙම සිද්ධිය සිදුව ඇති බවයි ඔහු පවසන්නේ. සියත්සන වංචනික ලෙස යොදා සිදු කර ඇති බව පවසන මූල්‍යවංචාවක් පිළිබඳව නුවරඑළිය අපරාධ විමර්ශන අංශයට සහ නුවරඑළිය සහකාර පළාත් පාලන කොමසාරිස් වරියට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍යවේද අදහස් දක්වමින් නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මේ බව කියා සිටියා.
0: What a thought.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දැයි නැන පහන්ඩල් වන සඳහම් සිතිවිල්ල.
2: යම්සේ ගණූගල් පර්වතයක් සතර දෙසින් හමන සුළඟින් කම්පා නොවේද. එපරිද්දෙන්ම නුවනැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පානුවන්නේය.
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මගවිවර කරන්නේ.
3: මේ හඳුන් ගුරුවල්ඩත් ස්ටෑන්ඩ් තියෙනවද?
4: නැතු අපි හුස්ම ගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙවනි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්සෙල්ලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා. සිත් සුවඳින් පිරේවා.
6: සම්පිරෝග සති හතරින් සෝකර දින දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0810 297 399 0810 297 399.
7: හතර වටේ.
8: හතර වටේ.
7: ඔබ වෙත ගෙන එන්නේ
9: කැඩුව දැම්මක් කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
10: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
11: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
12: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: حتر اتن سندو اهنا نت اف ام حتر واتي
1: සුබසන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 10යි වෙලාව. අපි වාගේ මගේ බොරින් නැති යුනින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. අඟහරු වාද දවස උදාර විදියට වැඩ කරගෙන ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට වැඩිපුර මාස සින්දු හවස් වරු ඇහෙන පැය දෙක තමයි පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් පොඩ වැස්සත් අඩුයි නේ. චුට්ටක් උදේට පොඩි වැස්සක් දෙනවා. වැරදෙන වෙලාවටම අපරාදී කියන්න බෑ. ඒක නම් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අර කම්මැලි කම නැතුව ඊට පස්සේ මහන්සියක් නැතුව ආසම සින්දු ටිකක් අහන්න තියෙන හවස් වරු වැඩ තමයි අපිට පටන් ගන්න තියෙන්නේ. මොකද අවුදේද ළම සෑහෙන්න මහන්සි වෙලා නින්නේ නේ. ගෙදර හිටියත් වැඩ කරන ගමන් හිටියත් ඊට පස්සේ කොහේ ගියත් කොහොම ගියත් වඩපොඩි මහන්සියක් තියෙන වෙලාවනේ මේක. ඒ නිසා මහන්සිය නැති වෙලා යන ලස්සන සින්දු ටිකක් අහන්න දෙන්න තමයි හවසරුවේ මම ලෑස්ති වෙලා ඉන්නේ. වාට පුළුවන් මේ පැත්තට කතා කරන්න. හොට්ලයින් නම්බර් එක දන්නවනේ නේ. ටැග්ගල කෝල් එකක් ගන්න. ඊට පස්සේ අද වාට සර්ප්‍රයිස් එකක් දෙන්න මම Facebook live එකක් ආව ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම. හරිද? ඒ නිසා අනිවාර්යෙන්ම වානේ FFM official Facebook page එකට එන්න හැවිලා ඇතිතරම් කමෙන්ට් කරන්න, ඇතිතරම් ලයිව් එක ෂෙයා කරන්න පුළුවන්, ඇතිතරම් ආදරය කරන කට්ටියව කමෙන්ට් වලින් මතක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ටිකක් වැඩිපුර වෙලා අපි අද Facebook live එකේ ඉන්න පුළුවන්. මොකද හවස 4 වෙද්දිම live එක ආවනි. එන්සා වාට අග්ගල මේ පැතර ඇවිල්ලා මට කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. දැන් සමහර වෙලාවට ඔයා වැඩ කරන ගමන් නම් ඉන්නේ ෆෝන් එක අතට ගන්න චුට්ටක් අමාරුයි නේ නේද? ඒ වුණාට කමන්න යන්නේ චුට්ටක් හොරෙන් ෆෝන් එක අතට අරගෙන live එක පොඩ්ඩක් බලලා අග්ගල කමෙන්ට් එකක් දාලා අග්ගල පොඩ්ඩක් පැත්තකට වෙන්න. හරිද? ඊට පස්සේ ආයි චූටි වෙලාවක් වැඩ කරලා ආයි live එක පැත්තට එන්න ඕනේ. හරිද? දැන් මම දන්නවනේ මේ වෙලාවේ වැඩ කරන ගමනුත් මාව අහගෙන ඉන්න සෑහෙන සෙට් එකක් ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා ඔයාලට chance එක තියෙනවා. හොරෙන් හරි ගමන්නේ මේ පැතර ඇවිල්ලා comment එකක් තියලා යන්න. ඒ විතරක් නෙමෙයි 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපිට WhatsApp එකෙන් අද සෑහෙන්න මැසේජ් කරන්න පුළුවන්. ඔයාට හිතෙන තරමක්. හරිද? ඕන තරමක් මැසේජ් කරන්න පුළුවන්. මම ඔයාව හවස 6ට කලින් අනිවාර්යෙන් මතක් කරනවාම තමයි. අද දෙන්නේ පොරොන්දුවක්. හරිද? එන්සාව මැසේජ් එකක් දාලා තියන්න මම ඔයාවත් මතක් කරන්න. අද පොඩ්ඩක් මමත් චිල් එකේ ඉන්න දවසක්, වාච් චිල් එකේ ඉන්න දවසක් නිසා වැඩිපුරම නටන්න පුළුවන් සින්දු සෙට් එකක් එක්ක වැඩේ පටන් ගන්න හදන්නේ. නටන්න කියන්නේ ඇඟට දැනෙන සින්දු සෙට් එකක් එක්ක හවස්වරුවේ නේද? රයිට්. එහෙනම් ගෙදර ඉන්න ගමන් හිටියත්, වැඩ කරන ගමන් හිටියත්, ආසම කරන කට්ටියව එකතු කරගෙන, ආදරේම කරන කට්ටියව එකතු කරගෙන මේ පැත්තරේ ඉන්න අමතක කරන්න එපා. දන්නවනේ මම හරියටම හවස 6 වෙනකන් ඔයත් එක්ක ඉන්නවා. මේක වගේ මගේ බෝරින් නැති ඉවරින් ඩ්‍රයිව් එක 4 වටේ with DJ Azar.

0: sindu ahela netfm hatarawae
1: right facebook live එකේ ඉන්නේ මේ වෙලාව ඉෂාරා ඉන්නවා ඊට පස්සේ දමිත් ඉන්නවා ඒ වගේම හිරුෂි ඉන්නවා ඒ වගේම චමිල ඉන්නවා හයි කොහොමද සා අපි සෙට් එකම live එක බලාගෙන ඉන්නේ කියලා තියෙනවා ඊට පස්සේ නිර්මාලිය අහලා තිනවා සා කටරි දෙන්නේ නැද්ද කියලා නෑ නෑ යනි කියනෝ කියනෝ ඉවර යන්නේ ජොබ් එක මේක නිසා කටරි දෙන්නේ නැහැ දැන් හරිද ඊට පස්සේ රමණි සුමේදා ඉන්නවා ඒ වගේම උමයන්ත අරුණෝත් ඉන්නවා හයි DJ අසා කියලා තියෙනවා හයි කොහොමද ලක්මාලි ප්‍රියදර්ශනි කොහොමද වැඩ 1000ක් අසෙත් live එක පැත්තට එනවා ඉනේ ආදරේ හරිද උතුරන්න රයිට් ඕකේ අපේ වාශිකුවේ එහෙම කියන්න කියලා

0: Hatırı Vati.
1: උදාහරණ විදියට සෙට් එකක්ම Facebook Live එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ආයි මොකටද දන්නේ නිකන් කල් වේලා ගන්නෙ. වාව මතක් කරන්නේ නැතුව නේද? හයි කොහොමද අසාපින් මේ වෙලාවේ live එක බලාගෙන ඉන්නවා live එක share කරා කියලා මට නිරංග සංචීව comment කරලා තියෙනවා. ඊට පස්සේ කවුද මේ ඉන්නේ නාමල් ටේලර්ස් එකේ සෙට් එකේ ඉන්නවා Facebook live එක බලාගෙන. වැඩ කරන්නේ නැද්ද? වැඩ කරන ගමන් මේ පැත්තට ආවට කමන්නේ වැඩ නොකර ඉන්න පහරද? ඊට පස්සේ ලොක්කම ආව හොයාගෙන. හරි. ඊට පස්සේ සංගීත ලක්ෂණ රූපසිංහ ඉන්නවා මොල්ඩියස් වලින් මේ වෙලාවේ live එක බලාගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඉෂාරවයි ඊට පස්සේ නුවන් අයියවයි එක එකතු කරගන්න කියලා සංගීත්මට කමෙන්ට් එකක් දාලා තිනෝ. අද නිකන් පොඩි ළමෙක් වගේ කියලා තිනෝ ලක්මාලි. පොඩි කොල්ලෙක් තමයි යන්නේ. හරිද? මා ලොකු වයසක් නෑනේ. Right, thank you comment කරපු set එකට. උදාර විදියට Facebook live එකට වාතාවම ආවේ නැත්තම් ටග් ගාලා මේ පැත්තට එන්න. මම ඔයා මතක් කරන්නම්.

0: Kavsa Hadaray, Vinali Visi Hadaray'den.
1: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
2: අම්මේ කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේට.
3: නෑනි, එයා ලොකු ළමෙක්.
2: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
3: එයා හිටියේ යව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේදෝ?
2: මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රු ප්‍රදර්ශනාගාරවලින්.
5: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
6: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC Mobitel Home 4G Connection. හැම අතින්ම සෙට්.
8: Meltol hisrathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
9: subadawasa
10: aluth vela
9: pahasu vela
10: tagi pedi vela
9: anka 3 lagne 1 laksha 5 da electric bike ekada
10: kemathi ekak ape athi subadawasa
9: dawasa subai sihina dinai subadawasa jathika lotaray mandalaya
11: ඔබ ඔලෙවල් අවසන් කළායක්ද? ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
12: කීල්ස් වෙතින් දැන් ඔබට වැඩි ඉතිරියක්. වටවල තේ ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත කොකෝ නයිස් බිස්කට් ග්‍රෑම් 380ක් සඳහා 130ක වට්ටමක්. ඔබත් අදම කීල්ස් නෙක්සස් ඇප් එක ඩවුන්ලෝඩ් කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න.
13: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
14: අමෘතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
15: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
14: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමෘතා.
16: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
17: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
18: සංක දිනය සාශිකා නිසංසලා
19: සුනීර සුමංගා
20: නුවන්දිකා සේනාරත්න
21: අමීෂ මිනුවල්
22: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
23: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
24: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
25: හොඳම දේ අඩුම විලට තිපව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
26: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක.

0: ඔයාගේව කියලා ගියා කදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න. කැදල් ඉන්ටර්ප්‍රයිසස් ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් ඉන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. ලක්ෂ 50කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390250. එහෙම නැත්නම් ගන්න 0774390251.
1: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදැහැ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112559669.

හවස 4යි විනාඩි 29යි අපි තාමත් Facebook live එකේ ඉන්නේ නිරංග සංජීව ඉන්නවා ඊට පස්සේ ප්‍රියන්ති රසිකා ඉන්නවා live එකේ වගේම ටුක් ටුක් ඉන්නවා දුම නම් දෙයනේ මේ වහරද ඊට පස්සේ චතු ලියනගේ ඉන්නවා රයිට් ඕකේ සෙට් එකම එකතු කරගන්නම් අපරාදි කියන්න බෑ වැඩේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා එක දිගටම කට්ටිය ඉන්නවා හරිද ඔක්කොම කට්ටිය එකතු කරගන්නම් සිතා ඇතුළු සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ටුක් ටුක් මැසේජ් එක දාලා තිනේ ඔන්න ටුක් ටුක් ගාලා මතක් කරා හරිද රයිට් ඕකේ ටුක් ටුක් වෙන්න පුළුවන් ටික් ටික් වෙන්න පුළුවන් කවුරු කොහොම මේ වෙලාවේ ආවහගෙන හිටියත් ඔයාලා හැමෝටම කියන්න තියෙන වැදගත් කාරණාවක් කියන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ හරිද හතරවටේ ආගෙන ඉන්නවාට මේක සෑහෙන්න වැදගත් සාමාන්‍යයෙන් ඔයා දිනු වෙන දඟලන කෙනෙක් නෙනේ ඔයා දිනු වෙන මහන්සි වෙන කෙනෙක් ඔයා වැඩ කරන්නේ දිනු වෙන තමන්ගෙම කියන දේවල් ගොඩනගා ගන්න නේද තමන්ගෙම දේවල් ගොඩනගා ගන්නකොට අපි නිතරම try කරන දෙයක් තමයි තමන්ගේ දේවල් හොඳම විදියට හදා ගන්න එකනේ හොඳම උදාහරණේ තමයි තමන්ගෙම කියලා ලස්සන ගයක් හදා ගන්න අපි හැමෝම ආසයිනේ නේද ගේ හැදුවට පස්සේ ගෙදර ඇතුළත පුදුමාකාර ලස්සනක් පේන විදියට තියාගන්න අපි මාර try එකක් දෙනවා ගෙදරට ගේන ඇඳන් පුටු ඊට පස්සේ මේස අනම් මනම් ඊට පස්සේ පිඟාන කෝප්පේ ඉඳලම හොඳම දේවල් වලින් ගේන ගේ ඇතුළත ලස්සනට තියාගන්න ඕනේ කියන විශ්වාසය වාට තියෙන නිසා හරිද පිටින් කවුරු හරි ආවට පස්සේ ශාවාගේ ගේන නියමයි මාර ලස්සන යන්නේ නියමල ඩිසයින් කරලා තිනවා කියලා කිව්වම හිතට දැනෙන සතුටයි මං වාට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ නේද හැබැයි ඔයා දන්නවද සාමාන්‍යයෙන් gedaraka penumata ඒ කියන්නේ gedarak ලස්සනට තියෙන නම් ගේ ඇතුළත දේවල් විතරක් නෙමෙයි ගෙදර පිටත දේවලුත් සෑහෙන ලස්සනට පිළිවෙලට තියෙන්න ඕන නේද හොඳම උදාහරණේ තමයි ගෙදර වහලය හරිද ඔයා හිතන්න දැන් ගොඩාක් කට්ටිය ගෙදර වහලේ එක එක ඩිසයින් වලට බාසුන් නැහැ එක කතා කරලා එක එක ඩිසයින් වලට ගහනවනේ නේද වහලේ හදලා ඔක්කොම කරලා ඉවර වෙලා ඊට පස්සේ ෂීට් දානවා හරි ෂීට් දානකොට දැන් ගොඩක් වෙලාවට හැමෝම ගන්න තීරණයක් තමයි කලර් රූෆින් ෂීට් එකක් දානවා කියන එක නේද එතකොට කලර් රූෆින් ෂීට් එකක් දානවා කියලා කිව්වට පස්සේ ගෙදරට අමුතු ලස්සනක් එනවා කියලා අපි හැමෝම දන්නවා හැබැයි ඒනට ඕකේ ඔයා වරද්ද ගන්න ලොකුම තැන තමයි කලර් රූෆින් ෂීට් එකක් දානවා කියලා ගොඩාක් අය කරන්නේ සාමාන්‍ය රූෆින් ෂීට් එකක් ගෙනල්ලා දාලා ඊට පස්සේ මේකට නිකම්ම නිකන් සාමාන්‍ය පේන්ට් එකක් ගන්නවා මොකක් හරි කලර් එකකින් මොකක් හරි පේන්ට් එකක් ගන්නවනේ එක දවසක් යනකම් ප්‍රශ්නයක් නැහැ මාසයක් දෙකක් ගියාට පස්සේ උදාහරණයක් විදිහට වහින්න ගත්තාම මේ කාලේ වගේ ඊට පස්සේ තද පෑවිල්ලෙන කාලවල තියෙනවනේ නේද අර ඔයා ගාපු පාට නිකම්ම කලර් එක ෆේඩ් වෙලා යනෝ නේද ඊට පස්සේ බලන්නකෝ ඉතින් මාසයක් දෙකක් ගියාට පස්සේ මෙහෙම කලර් එක ෆේඩ් වුණාම gedara mara කැතයි නේ ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා ආයි වේදන් කළා ආයි පේන්ට් කරන්න ඔහොම ඔහොම ජීවිත කාලෙම පේන්ට් කර කර තමයි ඉන්න වෙන්නේ නේ සමහර වෙලාවට ඔයා දෙකල නැද්ද නිකන් කලර් එක ෆේඩ් වෙලා යනෝ විතරක් නෙමෙයි ඔයා ගාලා තියෙන පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා ඔය වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙන්නේ නැහැ ඔයා එකපාරම කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දැම්මන කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නෙම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට නිර්මාණය කරපු රූෆින් ෂීට් එකක්නේ. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ දෙපාරක් හිතන්න නැතුව එකපාරම කලර් ඔෆ් රූෆින් ෂීට් එකකට ගියා නම් ඔයාට ඉතින් දිගු කාලීන පැවැත්ම ස්ථීරයි. හරිද? අනිත් එක තමයි දැන් සාමාන්‍යයෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් නිර්මාණය කරන්නෙම ලංකාවේ මේ තියෙන දේශගුණයට ඔරොත්තු දෙන විදිහරනේ. ඒ නිසා ඔයාට බය නැතුව ගෙදරට දානවා නම් තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. ඔයාට සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ අවුරුදු 5ක් 6ක් 7ක් ගියාට පස්සේ මොකක් මාරි හේතුවක් නිසා කලර් එක ෆේඩ් වෙලා හරි මොකක් හරි කලර් එක ඩැමේජ් වුණා කියලා ආයි බය වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ටම කතා කරලා ඔයාට රීපේන්ට් එකකට යන්න පුළුවන්. විශේෂම දේ තමයි මේකේ පේන්ට් එකට. ඒ කියන්නේ මතු පිට තින්තාලේම රේටම වසර 5ක වගකීමක් හම්බ වෙනවා. ඊට පස්සේ රීපේන්ට් එකක් කරද්දිත් වගකීමක් සහිතව රීපේන්ට් එක කරගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කිව්වේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ජීවිත කාලෙටම එකයි. අනිත් එක තමයි රූෆින් ෂීට් එකට වසර 25ක වගකීමකුත් හම්බ වෙනවා. ඒ නිසා ඉතින් ඔයා ජීවිත කාලේ අමාරුවෙන් හම්බ කරලා වියදම් කරන සල්ලි. හරිද? බොරුවට නාස්ති කරන්නේ නැතුව. හරිද? ඔයාගේ සල්ලි හරි දෙයකට එකපාර වියදම් කරාට පස්සේ ඔයාටයි ඒක ගැන කලකිරෙන්න දෙයක් නැහෙනේ. ඒ නිසා ඉතින් ඔය අනම්මනම් වැඩ කරන්නේ නැතුව එකපාර වහලට රූෆින් ෂීට් දානකොට කලර් ඔෆ් රූෆින් ෂීට් එකක්ම දාන්න අමතක කරන්න එපා. ගෙදරට ගැලපෙන පාට වලින් තියනවා. ඉතින් ඒ නිසා ගේ ලස්සනට තියාගන්නයි වහලට සුපිරි නිමාවක් අරගෙන එන්නයි දිගු කාලීන පැවැත්මකටයි තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. විකිල්ල ගස්කර සලෝන් දිනේශ්‍රීගේ සෙට් එක මාව අහගෙන ඉන්නවා සන්දීපනී නුවන්තිකා ඊට පස්සේ ශාමා කටිය කොම මේකට එකතු කරගන්නම් ජය වේවා

0: Hatra Aten, Sindhu Ahena, Net FM, Hatra Wate.
1: Hello, Sharika. Listen, girl, you gotta make a decision.
2: හයි කොහොමද සාබිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ 0715 95 95 95ට මට මැසේජ් කරපු සෙට් එකක් මතක් කරන්න ඕන සින්දුරික නම් නියමයි අපි ඔයාව අහගෙන ඉන්නවා කියලා තිනවා ඉෂාරා thank you ජය වේවා ඒ වගේම good evening අසා යටි අන්තර් දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එකවත් ආදරෙන් සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා උදාරයි

0: like that, baby.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 4 විනාඩි 40යි.
3: Coca-Cola රසද නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 3 කෑගල්ල. ජුනි 4 නාවල පිටිය.
4: මන් රපුන්සල් දුනා නම් කුණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පීර ගන්න කවුරුත් වෙනකම් බලන් ඉන්නේ නැහැ.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්.
9: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
10: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි
11: මල්ලි. ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
10: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
11: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
10: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
12: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරි තේ.
13: ඔහෙන්ද මේ JBL එක?
14: කීල්ස් එකෙන්
15: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්නියම යන දළවේ.
16: ඉගෙනුමට හොඳ මාත්‍රවල. Master Guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්වලින් හෝ Master Guide ප්‍රකාශකයෝ වෙතින් 0672013336.
17: ඇයි sugar කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේ ආහාරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 31 33 540.

0: happening when they love me. Happening when they love me.
1: Happy එකේ අහන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. මේ දුනු මාවතේ.
2: හතර වටේ. හතර වටේ. ඔබ වෙත ගෙන එන්නේ.
3: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
4: රත්ති 3 in 1. දවස අතරතුරේ බොන කිරිති.
5: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
6: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
7: කවදත් අලුත් ටාගෙට් නෙට්.
8: right velawa hausa 4 විනාඩි 45යි හින්දු රැකියා ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා සා අපිට හින්දු රැකියා දෙන්න නටන්න පුළුවන් එකක් දෙන්න කියලා ඉතින් ඒ නිසා හවසරේ මම ඔයාලට අහගෙන ඉන්න මෙන්න මේක දෙන්නම් හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා පළවෙනිම දේ තමයි සාමාන්‍යයෙන් අපි සෑහෙන මහන්සිලා වැඩ කරනකොට අපිට අපේ සෞඛ්‍ය පිළිබඳව පොඩ්ඩක් හොයලා බලන්න අමතක වෙනවනේ ඔයා ගුරුවරයෙක් වෙන්න පුළුවන් ඊට පස්සේ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් ඊට පස්සේ ඔයා මොනවාම හරි වෙනත් ශාස්ත්‍රයක රැකියාවක් කරන ෆැක්ටරි එකක වෙන්න පුළුවන් මොනවාම හරි ශාස්ත්‍රයක රැකියාවක් කරන කෙනෙක් නේ මං කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ගෙදරටම වෙලා ඉන්න කෙනෙක් වුණත් ඔයා දන්නේ නැති වුණාට ඔයාගේ ඇස් දෙක නිරන්තරයෙන්ම සැහෙන්න වෙහෙසටපත් වෙනවා විස බීජ වලට නිරාවරණය වෙනවා ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ හිතා ගන්න බැරි විදියට ඇස් දෙක ලෙඩ වෙන්න ගන්නෝනේ ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට අහලා තියෙන්නේ අයියෝ මේ මට දැන් ඉස්සර වගේ නෙමෙයි යන්නේ මේ දුර වෙන බස් එකක්වත් අඳුර ගන්න බෑ පොතක් කියවද්දි ඔලුව කැක්කුමයි ඉස්සර වගේ පේන්නේ නැහැ ඇස් දෙකෙන් නිතරම කඳුළු එනවා ওই වගේ ප්‍රශ්න අපිට එකපාරට අහන්න හම්බ වෙනවනේ නේද මම දන්නේ කියන කට්ටියත් එහෙම කියන අය ඉන්නවා ඔයා දන්න අයත් එහෙම ඇති සමහර විට ඇස් දෙක පිළිබඳව අපි ටිකක් වමනාවෙන් බැලුවේ නැත්තම් හරිද ඊට පස්සේ අවශ්‍ය කරන පරීක්ෂාවන් හරි විදියට කරගත්තේ නැත්තම් අපිට උනත් ටික දවසකින් ඔක කියන්න බැරි වෙන විදියක් නැහැ නේද? ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ. ඔයා අඩුම තරමේ මාස 6කට සැරයක්වත් හරිද ඇස් දෙක පරීක්ෂාවකට ලක් කරගන්න. මොකද එතකොට ඔයාගේ ඇස් දෙකේ මොන හරි රෝගී තත්ත්වයක් තියෙනවා නම් කලින් අඳුරගෙන ඒකට ප්‍රතිකාර කරන්න පුළුවන්. හරි. හැබැයි ඉතින් ඇස් දෙක පරීක්ෂා කරගන්න යනවා කියලා ওই තැන් තැන් වල තියෙන ඒවට නම් ගිහිල්ලා හරියන්නේ නැහැ. ප්‍රමිතියක් තියෙන වගකීමක් සහිත විශ්වාසවන්ත තැනකට තමයි යන්න ඕනේ ඇස් දෙක පරීක්ෂා කරගන්න. මොකද මේක ඔයාගේ ඇස් දෙකනේ මොන හරි වුණොත් කවුරුත් වග කියන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ තමයි අමාරු වෙටෙන්නේ. අනේ නිසා විශ්වාසයෙන් ගිහිල්ලා ඔයාගේ අක්ෂි පරීක්ෂාවන් හරිම විදිහට කරගන්න තියෙන හොඳම තැන තමයි විෂන් කෙයා කියලා කියන්නේ. හරිද? ලෝකේ තියෙන හොඳම වෛද්‍ය තාක්ෂණය ලංකාවට අරගෙන ඇවිල්ලා ඔයාගේ ඇස් දෙකේ දශමයක හරි රෝගී තත්ත්වයක් තියෙනවනම් ඒක අඳුර ගන්න පුළුවන් විදිහේ හරිම තාක්ෂණයේ තියෙන්නේ විෂන් කෑ එකේ විතරමයි. අනිත් එක තමයි ඇස් කණ්ණාඩි දෙකක් එහෙම හදා ගන්නවා නම් ওই තැන් තැන් වලට අරයා මෙයා කිව්වා කියලා ලාබෙට තියෙනවා අරමයි මෙහෙමයි කියලා කිව්වා කියලා යන්න නම් එපා. හරිද? ගිහිල්ලා ඕවා දාලා තීන ටිකක් පේන්න තියෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ ඇස් කණ්ණාඩි දෙක හරියන්නේ නැතුව මාරු කරගන්න යනකොට ගත්ත කඩෙත් නැහැ. එතන කඩෙත් පහලා. හරිද? අන්න ඒ නිසා වාට අවශ්‍ය කරන ඇස් කණ්ණාඩි ඊට පස්සේ ඇස් පරීක්ෂාවන් මේ සියල්ල හරි විදියට ප්‍රමිතිය කින් කරගන්න තියෙන ලංකාවේ විශ්වාසවන්තම තැන තමයි විෂන් කෙයා කියලා කියන්නේ. ලංකාව පුරාම විෂන් කෙයා ශාඛාවන් තියෙනවනේ නේද? හොඳම දේ තමයි විෂන් කෙයා ශාඛාවකට ගියාට පස්සේ වාඩාය අමුතුවෙන් බය වෙන්න දෙයක් නැහැ. ගෙදරය වගේ තමයි ඉන්න ස්ටාෆ් එක. හරිද? දැන් ওই කඩුවෙල අලුත්ම ශාඛාව විවෘත කරානේ. දන්න දවසේ ඉඳලා විවෘත කරපු දවසේ ඉඳලා සෑහෙන්න කට්ටියක් එක දිගට කඩුවෙල ශාඛාවට යනවා. යන හැමෝම කියන්නේ ගිහිල්ලා හරි විදියටම පරීක්ෂාවන් කරගන්න පුළුවන් තරමේ විශ්වාසයක් තියෙන හොඳම තැන තමයි කඩුවෙල විෂන් කියා ශාඛාව කියන්නේ කියලා. ඉතින් සවා ওই විශේෂයෙන්ම කඩුවෙලවට ඉන්න කෙනෙක් නම් යන්න කඩුවෙල විෂන් කියා එකට. මං කියන්නේ ඇස්වල රෙඩක් තියෙන්නම ඕනේ ඇස් පරීක්ෂා කරගන්න කලින් අඳුර ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ ඉස්කෝලේ යන ළමයි වෙන්න පුළුවන් කැම්පස් යන අය වෙන්න පුළුවන් රස්සාවක් කරන අය වෙන්න පුළුවන්. තමන්ට ගැළපෙන විදිහ ඇස් කණ්ණාඩි දෙකක් නිර්මාණය කරගන්න ලංකාවේ තියෙන හොඳම තැන හොඳම විලාසිතාවන්ගෙන් ඊට පස්සේ වාගේ ඇස් දෙකේ ගැළපෙන නියමිත ප්‍රමිතියෙන් යුතු ඇස් කණ්ණාඩි දෙකක් මිලදී ගන්න විශේෂ වට්ටම් සහිතව මිලදී ගන්න යන්නත් පුළුවන් හොඳම තැන තමයි විෂන් කෑ කියලා කියන්නේ. ඉතින් ඒකට අලුතෙන්ම ඕපන් කරපු කඩුවෙල විෂන් කෑ ශාඛාවට ඔයත් කඩුවෙලවට එක්කෙනෙක් නම් යන්න ගිහිලා මේ දවැන්ත වාසී අත්විඳින ගමන් ඔයාගේ ඇස් දෙකටත් වඩා වැඩියෙන් පරිස්සම් කරගන්න යන්න ඕනේ හොඳම තැන තමයි විෂන් කෑ කියලා කියන්නේ. හරි, ඊට පස්සේ මම මේ වාට කියන්න හදන්නේ ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිහ ගැන. හරි, ඔයා සාමාන්‍යයෙන් NLB ලොතරැයියක් අරගන්නෙම ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විශ්වාසයත් එක්කනේ නේද? මොකද ඔයාගේ කෝටිපති හිනේ හැමදාමත් හැබෑ කරේ NLB ලොතරැයි. ඉතින් එතකොට ඒ අතරිනුත් රුපියල් කෝටි 6කින් ලැබෙන සුපිරිතයාගයක් එක්ක දවස් 7ෙම දිනුම් මදින ලොතරැයිය තමයි ගොවිසත කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ගොවිසත ලොතරැයිය ඔයා අරගන්නකොට අපේ රටේ ජීවනාලිය වගේ තියෙන ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ඔයා ලබා දෙනවා. ගොවීන්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජය ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන්නේ ගොවිසත ලොතරැයි. අනතුරයි. හරිද? ඊට පස්සේ ජාතික අලුත් සහල් මංගල්‍ය පැවැත්වීම, අපදා සඳහා සහන සැපීම, ගොවි ජන මන්සල් ඉදිකිරීම වගේ විවිධ සංවර්ධිත වැඩසටහන් වලට සහයෝගය ලබා දෙන ගමන් ඔයාගේ ජීවිතෙත් ඉහළටම ඔසවා තබන්න, ඔයාගේ කෝටිපති සීනේ සැබෑ කරවන එකම ලොතරැය්‍ය තමයි ගොවි සිත කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාගේ සීන සැබෑ කරන ගමන් ගොවි ජනතාවට සිත සලසන තෑගි වැඩි වැඩියෙන් ලබා දෙන ගොවි සිත වැඩි වැඩියෙන් අරගන්නම ඕනේ. Right, අපි ඒකනත් මතක් කරලා සින්දුවකට යන්න හදන්නේ. හවස 4:50යි දැන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: අපි අලුත් පැයකට යන්න හදන්නේ හවස 4 විනාඩි 58යි දැන්.
4: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. Fit බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
5: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
6: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
7: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණින් යුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777777610.
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
10: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
11: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
12: විජය නූඩ්ල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු.
13: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
14: Coca-Cola රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් වෙන්න ඉන්න. අපි එන්නේ ජුනි 3 කෑගල්ල, ජුනි 4 නාවල

0: කොවිසිතල ත්‍රේය.
1: කොහෙන්ද මේ JBL එක?
2: කීල්ස් එකෙන්.
3: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න. Nexus app එකේ QR එක ස්කෑන් කරන්න. ස්පින් කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. කීල්ස් එන්න. ස්පින් කරන්න win කරන්න. කොන්දේසි සනියම යන දලවේ.
4: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
1: ඔව් මන් දන්නවා. TravelNet.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් TravelNet තමතන්න 0112-863-363 0776-716-3872
5: සුබසන්දාවක් හවස 5 විනාඩියකයි දැන්.

0: සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: හවසමහයි විනාඩි නවයයි වෙලාව. අපි වගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එක හතර වටේ දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ. තාම හිම හිම දන්සල්නේ. ඔන්න අපේ කට්ටිය අතර දන්සලක් දෙන්න ලෑස්ති වෙනයි කියලා පොඩි ආරංචියක් ආවා. මන්නම් කියන්නේ ඉතින් අපිට දෙන්න පුළුවන් නම් හැමදාම දන්සල් දෙනවා නම් ඒකත් මාරු නේද? රයිට් ඕකේ. කොහොම නැත් ඉතින් අලුත් පැය පටන් ගන්නකොටම දැන් අපේ වාසි පොඩ්ඩකට කලින් ආවනේ මේ පැත්තට. අපි දෙන මේ දන්සල් ගැන කතා වුණේ ඉතින් පහුගිය ටිකේ වාසි දන්සල් වලට ගිහිල්ලා තිබ්බා. මමත් ගියා. ඉතින් පොඩ්ඩක් කොහොමද මේ පැතිවල විස්තර කියලා නිවුස් එකක් කියලා පොඩි උපදූපේකුත් කතා කරලා තමයි ගියේ. බලන්න අපි ඉතින් කාලෙන් උපලිම ප්‍රයෝජන ගන්න හැටි නේද? රයිට් ඕකේ. අලුත් පැයේදී මැසේජ් එකක් දාලා තිනු ඔයාව මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හයි කොහොමද සා අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මල්කි දරංචි මැසේජ් එකක් දාලා තිනවා. Thank you Malki. ඒ වගේම අකුරැස්සෙන් යෂෝ ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම අපිත් නැතහන ගමන් ඉන්නවා සා. ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා තුෂාන් එක විශාල් මැසේජ් කරලා තියෙනවා. නෑ තුෂාන්වයි විශාල්වයි මතක් කරන්න කියලා කුමුදු මැසේජ් කරලා තියෙනවා. උදාරයි මං ඔයාවත් එකතු කරගන්නම්. ජය වේවා. හරිද? සුභ සන්ධ්‍යාවක් වේවා සා. ඊ කටහන කොංගස් සන්ධිය අරෝස්ට්‍රේලස් එකේ සෙට් එකම සින්දුවකට එකතු කරගන්න. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. ඊට පස්සේ ඩීජේ ආසා කොහොමද අපිටත් සින්දුවක් දෙන්න කියලා පීපල්ස් බැංක් එකේ ඉස්සරහා යටියන් තොට වීල් පාක් එකේ කොල්ල සෙට් එක මැසේජ් කරලා තියෙනවා. ටයිටැනික් සලෝන් එකේ තුෂාර අයියවත් එකතු කරගෙන සින්දුවකට යන් කියලා තියෙනවා. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. අපි අලුත් පැයේදී වැඩිපුර චාන්ස් එක දෙන්නේ 0711 95 95 95ට මැසේජ් කරන ඔයාට. හරිද? ඉතින් ඒ නිසා ඇත්ති වෙනක මේ පැයේදී වාට කොච්චරක්ද හිතෙන්නේ එච්චරක් මැසේජ් දාන්න. එච්චරටම මම මැසේජස් ටික මතක් කරන්නම්. හරි 0711 95 95 95 තියෙනවා. ටැග් ගාලා මේ පැත්තට එන්න.

හතර අතෙන් සින්දු ඇහෙන නැතෆම් හතර වටේ. කතා කරන්න 0112 55 33 63 WhatsApp 0811 95 95 95.

0: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
1: අලුතෙන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0716 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
2: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: සංදි සෝයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සම්බන්ධයෙන් නොවර්තින සංදි සෝය උදා කර ගන්න 0710 397 399 යාමට දීකායු ජොයින්ට්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
3: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
5: අයියෝ, බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
6: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීඩ 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777 406 4497 කතා කරන්න.
7: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
8: කොහෙන්ද මේ JBL එක?
9: කීල්ස් එකෙන්.
10: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම යන දළවේ.
11: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
12: සංක විනය, සශිකා නිසංසලා, සුනීර සුමංගා, නුවන්දිකා සේනාරත්න, අමීෂ මිනෝල්.
11: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
12: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakin ge sansudaye idiripat kirimak anugrahaya
1: hondama de aduma bilata tipa vyapta shakha jalayak samagin kasakala green super jeevithayata ithiriyak
13: ඔලෙවල් අවසන් කළ ඔබේ ලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
14: 4 වටේ ඔබ වෙත ගෙන එන්නේ
15: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
16: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
17: ලොතරේ මණ්ඩලයේ කොවිසිත ලොතරේ.
18: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

Right, Velav House, Pahai, Vinadi, Visi, Dekai, Automatakaran, known then, May Sikura again, NetFM DJ Night, Alutma Piever, Damai, face to face DJ attack, Shokia, Lakiani, Tengi, Satiapi, Anuradhapura district, Kesaha, Ratnapura district, Kathar, Muhunatamuna, the weather Sangrami, Karaganava, Tiakota, Ekim, Alut Piever, Api May Sikura, the Aragano, at Hitagan, the Berivi, Venasma, Dekimak with the gun, Tarangakari, Unusuma, Dekimak with the gun, not Avastavatino, May Sikura, the animator, NetFM. DJ night එකත් එක්ක set වෙන්න බලාගෙන හිටියම් face to face attack show එක තවත් district දෙකක් එක්ක තමයි වැඩේ යන්නේ අපි දැනටමත් wall post එකක් දාලා තියෙනවා ඔයා කැමති මොන district දෙක අතර තරගය තියන්නද කියලා ඉතින් එනිසා වාට comment කරන්න chance එක තියෙනවා හරිද right okay අපි ඊට පස්සේ මේ වෙලාවේ මම අහගෙන ඉන්න set එකක් මතක් කරන්න ඕනේ hi කොහොමද අසා සුබ සන්ධ්‍යාවක් කපිතාව සද්දෙනම අහගෙන ඉන්නවා කියලා රසික මනතුංග message කරලා තියෙනවා ඒ වගේම අපිට ලස්සන සින්දුවක් දෙන්න අයියේ මට message එකේ වල තියෙන්නේ කහට පිටින් ස්වර්ණ මම ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා ඉෂාර දනුෂ්ක message කරලා තිනවා thank you ඉෂාර ඔයාවත් එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට power range එකේ set එක electrical team එකම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා අනුරාධපුරේ ඉඳලා message කරලා තියෙනවා ජය වේවා ඔයාලා කට්ටියම මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් එතකොට දැන් මේ මම ඔයාලට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් මතක්

ලට දායකත්වය ලබා දෙන්නේ ගොවිසත ලොතරයිය. තියෙන්සා ජාතික අලුත් සහල් මංගල්‍ය පැවැත්වීම, ඒ වගේම ආපදාසහන සැපීම, ඒ වගේම ගොවි ජනමන්සල් ඉදිකිරීම කියන දැවැන්ත ව්‍යාපෘති සඳහා සංවර්ධන වැඩසටහන් සඳහා දායකත්වය ලබා දෙන්නේ ගොවිසත ලොතරයිය. එතකොට මං කිව්වා වගේ ඔයාව කෝටිපතියෙක් කරන ගමන් මේ වගේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන ලොතරයියක් තියෙනවා නම් ඒකින් ගොවිසත ලොතරයියම තමයි. සාමාන්‍යයෙන් වා NLB ලොතරැයි පතක් මිලදී ගන්නෙම වාට ලොකු විශ්වාසයක් තියෙනවනේ. වාගේ කෝටිපති සීනේ සබෑ කරන ලොතරයිය තමයි NLB කියලා කියන්නේ කියලා නේද? කියන්නේ නිසා ඔය ගොවිසත ලොතරයිය අරගත්තොත් සතිය දවස් 7ම දිනුම් මදින නිසා වාට ලේසියෙන්ම වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න පුළුවන්. ඔයාගේ සීන සැබෑ කරන ගමන් ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩිම ගොවිසෙත ඔයා හිතේ හැටියට අරගන්න ඕන. සද්දිනම ජයනියත ගොවිසෙත ලොතරැයි ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඒ ගැනත් මතක් කරන ගමන් අපි ලයිව් මික්ස් අප් එකකට යන්න හදන්නේ. හවස 5:24යි දැන්.

0: ගෑනුළමයින්ට ඇලව මිස් වෙන දවස් තියෙනවා.
1: ඒයි
0: ගොඩක් ගෑනුළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නෑ.
1: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
0: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නෑ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
3: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
4: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
7: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
8: ගාමන්ටිකෙන් පඩිය ගත්ත ගමන් මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
0: තාමත් සීට්ටුවට ගෙවනවද?
8: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයි අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගොඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස්කරුවෙක්නේ.
0: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
9: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙකු වන්න දැන් ඔබටත් පුළුවන්. වැනිලා අපනයන කරනෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න. 011 52.3.
10: Coca-Cola රසදෙ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 3 කෑගල්ල, ජුනි 4 නාවල පිටිය.
11: අක්මාවි තෙල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
12: හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: අතට නොස්තල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: Toată răvate.
1: Right, velav house up high vinadi 40 hai api havasarwe asama sinduriga kahagena inna gaman oage mage boruinata union drive ekak hatara watin oata me matak karanna hadanne sahenna wedagath kathawa geyak hadadi meka oata aggala oluwata aragena mataka tiyaganna one harida man kiyuwe nai kiyala kiyannepa mokada samanyen gedara athulata lassana wageema පිටතින් එන කෙනෙක් තුනත් ගෙදර පිළිබඳ ආකර්ෂණීය හැඟීමක් ප්‍රසන්න හැඟීමක් ඇති වෙන්නේ ඔයා ගෙදර වහලයට දාන රූෆින් ෂීට් එක හරියට කල්පනා කරලා දැම්මොත් තමයි හරිද දැන් ගොඩක් වෙලාවට ලස්සනට ගෙවල් හදන ගොඩාක් කට්ටියගේ තේරීම තමයි කළු රූෆින් ෂීට් එකක් වහලට දාන්න ඕන කියන එක නේද අපි දැක්කහම ගොඩක් වෙලාවට ගෙවල් වල දකින්න කළු රූෆින් ෂීට් තමයි දාලා තියෙන්නේ හරි හැබැයි ඒුණාට ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය මේකට පාවිච්චි කරන ක්‍රමය වැරදීනේ ඒ කියන්නේ සාමාන්‍ය විදියට වහලය ගහලා ඊට පස්සේ සාමාන්‍ය රූෆින් ෂීට් එකක් ගෙනල්ලා දාලා ඊට පස්සේ ඔය කාගේ හරි කීමක් අහලා ඔහේ පේන්ට් එකක් ගෙනල්ලා ගානවා ඉතින් මේකට හරිද පළවෙනි දවසේ ලස්සනයි දෙවෙනි දවසේ ලස්සනයි පළවෙනි සතියෙත් ලොකු ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ සෑහෙන්න පායන කාලයක් නම් ඔයා දන්නවද මාසයක් දෙකක් යනකොට මේ ගාපු කලයක හොයන්නවත් නැහැ කොළ පාට වගේ ගෑවොත් ඉතුරු වෙන්නේ සුදු පාට රතු පාට වගේ ගෑවොත් ඉතුරු වෙන්නේ රෝස පාට හරිද ඒ නිසා ඉතින් ඔයා ඔය කලයකක් නිකම්ම ගෑව හරියන්නේ නැහැ රූෆින් ෂීට් එකකට ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට මේක තියෙන්න ඕනනේ වැස්සක් වැස්සත් එහෙමයි සමහර වෙලාවට ওই විදිහට කරලා රූෆින් ෂීට් එක දැම්මට පස්සේ ඔයා දැකලා තියෙනවද වහලවල් සමහර වෙලාවට කළුම කළු පාට වෙලා තියෙනවා නිකන් පාසි බැඳිලා වගේ රයිට් ඊට පස්සේ සමහර වෙලාවට ওই ගාලා තියෙන පේන්ට් එකේ පොතු පොතු ගැලවිලා යන්න පුළුවන් එතකොට ඔයාලට මොකද වෙන්නේ මාසෙන් දෙකෙන් ආයි පේන්ට් කරන්න වෙනවා වියදමක් ඊට පස්සේ ආයි මාස දෙක තුනක් ගියාම ආයි පේන්ට් කරන්න වෙනවා ඊට පස්සේ ආයි ටික කාලයක් ගියාම ආයෙත් පේන්ට් කරන්න වෙනවා බලන්න ජීවිත කාලෙම නේද දුම වියදමක් කියන්නේ හැබැයි ඉතින් ඒ වුණාට ඔයා හොඳට හිතලා බලලා එක නෝණක්කාර තීරණයක් ගත්තොත් රූෆින් ෂීට් එක ජීවිත කාලෙටම එකයි මොකද්ද දන්නවද ඔයාලට තියෙන හොඳම විසඳුම ඔයා දාන්න කලර් ඔෆ් රූෆින් ෂීට් එක කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මට පස්සේ මේගොල්ලෝ මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙම ඔයාගේ ගෙදරට හරිද ඊට පස්සේ හොඳ නිමාවක් ආකර්ෂණීය පෙනුමක් වගේම දිගු කාලීන පැවැත්මකුත් ස්ථිර කරලා ඒ කියන්නේ ඔයා කලර් ඔෆ් රූෆින් ෂීට් එක දානකොට මේකේ මතුපිට තින්තාලේ පෙරේට වසර පහක වගකීමක් හම්බ වෙනවා ගෙදරට ගැලපෙන ඕනම කලෙකින් මිලදී ගන්න පුළුවන් වගේම මෙන්න මේ දිගු කාලීන පැවැත්මක් තියෙන ප්‍රොසෙස් එක නිසා ඔයාගේ ෂීට් එක ගැන ඔයාලට බය වෙන්න දෙයක් නැහැ අවුරුදු පහක් විතර යනකම් කිසිම ප්‍රශ්නයක් නැහැ වගකීමක් තියෙනවා අනිත් එක තමයි අවුරුදු 7ක් 8ක් විතර ගිහිල්ලා කලෙක පොඩි හරි ඩැමේජ් එකක් වුණා කියලා හිතන්නකෝ එතකොට වාට පුළුවන් මේගොල්ලන්ටම කතා කරලා රීපේන්ට් එකකට යන්න වගකීමක් සහිතව අන්න ඒ නිසා ආයෙත්ින් දෙපාරක් හිතන්න එපා වියදම් කරලා හදන ගෙදරට වහලෙට රූෆින් ෂීට් දාද්දිත් ඔයා පොඩ්ඩක් එකපාර කල්පනා කරලා කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්නනේ එතකොට ආයෙත්ින් ජීවිත කාලෙට මේකයිනේ ආයි බොරුවට වෙලාවෙන් වෙලාවට සල්ලි නාස්ති කරගන්න ඕන වෙන්නේ නැහැ මහන්සි වෙන්න ඕනේ නැහැ හිතන්න කරන්න ඕනේ නැහැ ඒ නිසා ඉතින් ගෙදරට ආකර්ෂණීය පෙනුමක් ලස්සන නිමාවක් වහලෙට ආකර්ෂණීය පෙනුමක් ලස්සන නිමාවක් එක්ක දිගු කාලීන පැවැත්මක් තියාගන්න නම් ඔයා අනිවාර්යෙන් දාන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි හරිද හයි කොහොමද සා අපිත් මේ වෙලාව ආව වහගෙන ඉන්නවා චාමරේක තනුජ මැසේජ් එකක් දාලා තිනවා ඒ වගේම අසායි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපිත් මේ වෙලාව ආව වහගෙන ඉන්නවා කියලා කළුතරින් අමන්දි මැසේජ් කරලා තිනවා ඒ වගේම අසා කොහොමද අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ කියලා කොට්ටාවෙන් තරූෂි මට මැසේජ් කරලා තිනවා thank you darling ඔයාවත් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම් මේ දවස්වල අපේ පැත්තර නම් තදේට පායනවා කියලා හැලිය ගොඩ බටංගල ඉඳලා චන්දසිරි මැසේජ් කරලා තිනවා thank you චන්දසිරි ඔයාවත් ගොඩක් ආදරෙන් මම යන්න කලින් මේ සින්දුවට එකතු කර ගන්නම් තාම මැසේජ් එකක් දැම්මේ නැත්නම් 0711 95 95 95ට මැසේජ් එකක් දාන්න

ගාල් උඩමලත පැත්තට යන්න හදන්නේ සමන් ස්ටෝස් එකේ මේ වෙලාවේ සද්දෙටම හතර වටේ අහගෙන ඉන්නවා කියලා මට ආරංචි අක්කා වාපේ සමන් කුමාර මුදලාලි මහත්තයා හයි කොහමද මේ වෙලාවේ කඩේට බිස්නස් අරුවි නේද ඔක්කොම කට්ටියව එකතු කරගන්න ඒ වගේම තව රෝහණ ඉන්නවා ඒ වගේම රත්තරම් මල්ලි ඉන්නවා සෝමචන්ද්‍ර අයියා ඉන්නවා මාටින් අයියා ඉන්නවා ඊට පස්සේ සමන්ගේ නෝන ගීතානිත් ඉන්නවා සහන් පුතාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තිබ්බේ ඕකේ ජය වේවා කඩේට එන සෙට් එකමයි මුදලාලි මහත්තයාවයි ගෙදර කට්ටියමයි ඔක්කොම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් අපේ දන්න කියන කෙනෙක් තමයි මට ආරංචිය දුන්නේ ජය වේවා දිගටම සද්දෙටම අපිව අහගෙන ඉන්න ඕනා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 5:51 දැන්.
4: ඉන්න රුපියල්

0: ඉතාම් රෝවෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
1: බ්ලැක් කරී එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන්ඩ් බ්ලැක් කරී රස සොයා මීට්. බ්ලැක් කරී රසට මස් නොකා මස් කන්න.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
5: කොහෙන්ද මේ JBL එක?
6: කීල්ස් එකෙන්
7: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
9: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-7272.
10: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
11: සංක දිනය ශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
12: ජූනි 13 සිනමන් ලේක් සයිට් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
11: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
13: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
14: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
15: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
16: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
17: ජාතික ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි
18: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
19: කවදත් අලුත් කාගෙත් නෙත්
8: සබෝ සන්දේවක වාසයි අපිත් මේ වෙලාව වහගිරින්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න යන්න කලින් අනිවාර්යෙන් මතක් කරන්න කියලා මට මොරොන්තුඩුවෙන් රොෂාන් ශාම සෙනුක ෘෂිකා එක්ක ලක්ෂ්මන් මැසේජ් කරලා තිනවා ඊට පස්සේ ගිනිගත්තේ නැල ලීලානන්ද දුව රිතීෂා එක්ක කාවින්දයත් ඉන්නවා ඒ වගේම අපිත් net අහගෙන ඉන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න සායි කියලා මට වයිෆ් සුමුදු ඒ වගේම අම්මා තාත්තා නංගි පවුල හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා ප්‍රසන්න මැසේජ් කරලා තිනවා thank you ප්‍රසන්න මම ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඒ වගේම ලස්සන ඉන්නකට මාවත් එකතු කරගන්න සායි කියලා මට මැසේජ් එකක් දාලා තිනවා අම්බලන් ගොඩින් හැබැයි වාගේ නමේ වල නැහැ ඉක්මනට මට වාගේ නමේ වන්න කමනි නේ රයිට් ඕකේ කමනි වාවත් එකතු කරගන්න ඊට පස්සේ අසා අපිත් මේ වෙලාව ආව තමයි හගෙන ඉන්නේ කියලා සුලෝචනා මැසේජ් කරලා තිනවා thank you darling වාවත් එකතු කරගෙන මම අදට යන්න කියලා හදන්නේ කෝල් කරමු මැසේජ් කරපු හැමෝටම thank you ලයිව් එකට සැහෙන්න කට්ටියක් අද ජොයින් වෙලා හිටියා ඒ කට්ටියවත් ගොඩාක් ආදරෙන් මතක් කරන ගමන් අදට යන්නම් ආයෙත් හම්බ වෙන්නේ හෙට හවස 4ට වාගේ මගේ බෝරින් නැති වෙනින් ඩ්‍රයිව් එක 4 වටේ. එතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලෙන් නම් ජය වේවා. මම DJ අසා. Good night.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: රසවත් කරයි.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: පැය ගානක් drive කළා office එකෙත් busy වුණාම එන කොන්දේ කැක්කමට මම සිද්ධාලේප spray කළා. සිද්ධාලේප પરම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
3: කොහෙන්ද මේ JBL එක?
4: කීල්ස් එකෙන්
5: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම යන දළවේ.
6: එක එක දේවල් වලට set වෙලා ඉන්න අයට හැමතිම set connection එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle ඔක්කොටම set SLT Mobitel Home 4G connection. හැමතිම set.
7: Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
1: අයිබෝවන් දවසේ පුවත් පෙළ ගැස්ම Net News සවස 6:30 සමගින් මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණයේ සමන්ත කුමාර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
1: ඉන්ධන මිල වැඩි කළේ ඇයි? කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමතිගෙන් උත්තර. රාජ්‍ය සේවයේ අඩුපාඩු ගැන ඇමති ලාල් කතා කරයි. කපිල චන්දසේනගේ නීතිඥවරුන්ගෙන් සාක්ෂි කැඳවීමට අධිකරණයෙන් අවසර. රට රැකියා ජාවාරමකට අතරංගුවටගත් දුබයි සුද්දා රිමාන්. වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් තෝරාගැනේ.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
1: අමරිකාන් ඩොලරේ විකුණුම් මිල අද දිනේදී රුපියල් 336 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 326.75ක් ලෙස සටහන් වී තිබුණා. ඩොලරයක විකුණුම් මිල රුපියල් 336.60ක් ලෙසයි දැක්වුණේ. ඊයේ දිනේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගණු මිල රුපියල් 325.97ක් ලෙස සටහන් වූ අතර ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.70ක් ලෙසත් සටහන්ව තිබුණා. මෙම වසරේ මුල් මාස පහ තුළ ඉන්ධන පරිභෝජනය සාපේක්ෂව සුළු වශයෙන් අඩු මට්ටමක පැවතියද ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන ආනයන වියදම සැලකේ තුලස ඉහළ ගොස් ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඉකුත් ජනවාරි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 186ක් වැය වූ අතර මැයි මාසයේ වන විට එය ඩොලර් මිලියන 521ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අද පැවති කැබිනට් තිරන් දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් අමාත්‍යවරයා කියා සිටියේ. ඉන්ධන මිල පසුගියදා නැවත වරක් ඉහළ දැමීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
4: මේ තියෙන ගෝලීය තත්ත්වය මත ලෝකයේ විවිධ රටවල් සමහර වෙලාවට වැඩි කරලා යම් ප්‍රමාණයක් අඩු කරලා තියෙනවා. එහෙම නැත්නම් දිගින් දිගට වැඩි කරමින් පවතිනවා. ඉතින් අපි භාණ්ඩාගාරයත් මිලියන 57,000ක් දරාගෙන ඊට අමතර වශයෙන් සමාගම තියම් කොටසක් දරාගෙන තමයි මේ ඉතිරි වැඩිවීම ජනතාවට යොදවන්න සිදු වුණේ. අපේ පරිභෝජනය ජනවාරි මාසයට සාපේක්ෂව 80-94% තමයි දෝලණය වෙන්නේ. නමුත් ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩිවීම නිසාම අපට මාසයකට වියදම් කරන්න උණු තෙල් ආනයනයට කරන්න උණු වියදම විශාල ලෙස ඉහළ ගිහිල්ලා තිබෙනවා. ජනවාරි මාසයේ ඩොලර් මිල 186යි, පෙබරවාරි මාසයේ ඩොලර් මිල 97යි, මාර්තු මාසයේ ඩොලර් මිල 195යි, අප්‍රේල් මාසයේ ඩොලර් මිල 316යි, මැයි මාසයේ ඩොලර් මිල 521යි. ජනවාරි මාසයේ ඉඳලා මැයි මාසය වෙනකොට තෙල් පරිභෝජනය 80-94 තිබුණට වැඩිවීම ඩොලර් මිල 186 ඉඳන් 521 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට මේ බර සමස්තයක් හැටියටම භාණ්ඩාගාරෙම ලබා දීමේ හැකියාවකුත් නැහැ. ඔබට දන්නවා භාණ්ඩාගාර ලබා දුන්නොත් ආය ජනතාවගෙන් තමයි ඒකන් සිද්ධ වෙන්නේ. ඒ නිසා භාණ්ඩාගාරයෙන් මිලියන 57,000ක් රුපියල් වලින් ලබා දෙන අතරෙදි තමයි මේ වැඩි කිරීම කරන්න සිද්ධ වුණේ. ඉතින් ලෝක වෙළඳපොලේ මේ අඩු වැඩිවීම අනුව අපි මිල ගලපන්න තමයි උත්සාහ කරමින් යන්නේ. ඒ සාහනේ ජනතාවට ලබා ඒ සමස්ත බර ජනතාව මත පටවන්න නැතුව මේ සාහනයත් ලබා දෙමින් පවතිනවා. අපට වැදගත් දේ තමයි අපිට පේනවා ඇති දැන් මේ කිසිම අවස්ථාවක තෙල් පරිභෝජනය සැපෙයි මඩු කන අපි කටුතු කළා නැහැ.
1: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
4: මේ මිල ගණන් වැඩි වුණත් අකණ්ඩ තෙල් සැපයීමක් සාතික කළා තියෙන රට වැහුවේ නැහැ. QR කෝඩ් එක දාලා යම් ප්‍රමාණයක සීමා කළා. හැබැයි ජනතාවගේ දෛනික පරිභෝජනය විශාල ලෙස අඩු වෙලා නැති බවත් ඔබට පේනවා ඇති. 50% වෙලා නැහැ. ජනවාරි මාසේ තිබුණු ප්‍රමාණය 82-91-80 දක්වා තමයි වාර්තා වෙන්නේ. ඉතින් තෙල් සැපයීමත් සාතික කරමින් රට ආර්ථික ඉස්සරහට දුවමින් තිබෙන වෙලාවක මේ මිල වැඩිවීමට තිබෙන උත්තරය තිබෙන්නේ භාණ්ඩාගාර කොටසක් දරාගෙන සමාගම් විසින් කොටසක් දරාගෙන ඊළඟට ජනතාව මත යම් කොටසක් යොදවීම තමයි. ඉතින් ඒක තමයි මේ වෙලාව අපි කරලා තිබෙන්නේ. ඉතින් මේකට මේ තත්ත්වයට මොහොන දෙමින් ඒක කළමනාකරණය කරගෙන යනවා. එහෙම නැත්නම් මේ මිල වැඩිවීම ලබා නොදුන්නොත් ඊළඟට අපිට මොහොන දෙන්න අර්බුදය තමයි සමාගම් විසින් තෙල් ආනයන කරන්නේ. සමාගම් තෙල් ආනයන නොකළොත් තෙල් සැපයීම බිඳ වැටීමක් සිදු වෙනවා. එතකොට සමස්ත ආර්ථිකයට බලපෑමක් වෙනවා.
1: ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ තමන්ව අතරංගොඩගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂ තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද කල් තැබුවා. මෙම පෙත්සම කැඳවනු ලැබුවේ මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර් සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විරුසුරු මඩුල ඉදිරියේ. එහිදී පෙත්සම් කරුවෙන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ සේ සේවාදායකයා අතරංගුවටගෙන රඳවා ගැනීම නීතියට පටහැනි බව සඳහන් කළා. පෙත්සම් කරුව අතරංගුවට ගැනීමට හේතු වූ කරුණු ඔහු අතරංගුවට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් කියා සිටියා. වසර 19කට පෙර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙත්සම් කරුව අතරංගුවට ගත් බව අපරාධ පරිසර දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කළද ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේම වරද සම්බන්ධයෙන් අතරංගුවට ගැනීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව ජනාධිපති නීතිඥවරයා පැවසුවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මෙම පෙත්සම් කරු රඳවා තබා ගැනීම සඳහා අවශ්‍ය රැඳවුම් නියෝගය ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් කරුණු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන මෙති බවත් ජනාධිපතිවරයා මෙම රැඳවුම් නියෝගය නිකුත් කර තිබෙන්නේ සෑහීමකට පත්විය හැකි කරුණු නොමැතිව බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා. යනුව පෙත්සම් කරු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අතරංගුවටගෙන රඳවා ගැනීම සඳහා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන ආකාරය මුළුමනින්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළා. ඉන් පසුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂ හේරත් මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් කරු අතරංගුවට ගත් අවස්ථාවේදී ඊට අදාළ හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙත්සම් කරුට වාචිකව දෙනුම් දී තිබූ බව සඳහන් කළා. ඉන් පසුව ප්‍රකාශයට හන් කරගත් අවස්ථාවේද පෙත්සම් කරු අතරංගුවට ගැනීමට හේතු වූ කරුණු නිලධාරීන් විසින් ඔහුට දෙනුම් දී ඇති බවත් ඇය සඳහන් කළා. 2026-2027 කාල සීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩක ගිවිසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකින් 46 දෙනෙකු සඳහා වාර්ෂික කොන්ත්‍රාත් පිරිනමා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ. එම කොන්ත්‍රාත් කාලය 2026 අප්‍රේල් මාස පළමුවනදා සිට 2027 මාර්තු මාස 31වනදා දක්වා ක්‍රියාත්මකයි. ක්‍රීඩකින් A1, A2, B1, B2, C1 සහ මධ්‍යම ගිවිසුම් ලෙස කොන්ත්‍රාත් කිහිපයක් යටතේ වර්ග කර තිබෙනවා. ක්‍රීඩකින්ගේ දක්ෂතා සඳහා මෙන්ම යෝග්‍යතාවය, ක්‍රීඩකින් සතු විභවය සහ උපාය මාර්ගික අවශ්‍යතා සැලකිලට ගනිමින් ඔවුන් මෙලෙස කාණ්ඩ 6ක් යටතේ වර්ගීකරණය ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. රාජ්‍ය සේවයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය කෙඩී ලාල්කාන්ත මහතා අදහස් පළ කළා. මිනින්දේරු දෙපාර්තමේන්තුවේ උත්සවයකට කමින් ඔහු මේ බව සඳහන් කළා.
5: මම හිතන්නේ 1960 ගණන් වලින් විතර පස්සේ 1970 බලයට ආපු පාලනයත් එතනින් පස්සේ බලයට ආපු පාලනයන්ගේ මුළු කාලය තුලත් රාජ්‍ය සේවය කියන එක බිඳ වැටිලා තියෙනවා. රාජ්‍ය සේවයත් බිඳ වැටිලා රාජ්‍ය ආයතනත් බිඳ වැටිලා ඒ වගේ තියෙන මේ මයික් සෙට් මේවත් බිඳ වැටිලා. සවුන්ස් බලන්න කොහොමද කියන්නේ? ඒක ඥාන ඥාන ගන්න පුළුවන් පුළුවන්. සවුන්ස් වලින් එන සපෝට් එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඒ වෙන මොකුත් නැහැ. මේක පරණ කඩා වැටෙලා තියෙන්නේ. කලාතුරකින් සමහර රාජ්‍ය ආයතන වල මට්ටමක් තියෙනවා. වර්තමානයේ ගත්තොත් සමාජයක්ම කඩාගෙන වැටෙනකොට මේවා විතරක් වෙනම තියෙන විදියක් නැහැනේ. බිඳ වැටෙන. තාමත් රාජ්‍ය සේවයේ සමහර තැන්වල වෙලාවට වැඩ වෙන්නේ නැහැ. තාමත් ෆයිල් එක යට ගහගෙන ඉන්නවා. තාමත් කියක් හරි දුන්නම තමයි වැඩේ කරන්නේ. මිනිස්සු ඔෆිස් වලට ඇවිල්ලා තාමත් පොඩක් ප්‍රශ්න ආදිද. එහෙම වෙනවා. එන පුරවැසියට අවශ්‍ය කරන පිළිගැනීම තාමත් අඩුයි. ඒක ජනතාවට වඩා උඩින් ඉන්නා වගේ එකක් තමයි තියෙන්නේ. සමහර නිලධාරී, සමහර රාජ්‍ය සේවය අය. ඒ නිසා මේක වෙනස් කරගන්න ඕන. ඒක තමයි ඕගොල්ලන්ගේ වගකීම.
1: අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්දසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා පෙනී සිටින ලෙස දන්වා ජනාධිපති නීතිඥ රියන්සි අරසකුල්රත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මොහන්දිරම්ගේ වෙත සිතාසි නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. කපිල චන්දසේන මහතාගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද 7:00 දිනටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. මෙම පරීක්ෂණය ඉක්ුත් සෙනසුරා සිකුරාදා කැඳවනු ලැබුව අවස්ථාවේදී ශ්‍රී ලංකා නීති සංගමේ සභාපති රජීව් අමරසිංහ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රියන්සි අරසකුල්රත්න ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මොහන්දිරම්ගේ යන අයගේ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා ඔවුන් අධිකරණයට කැඳවීමට අවශ්‍ය දෙයන්න නිගමනය කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා. මෙල්ලීම සම්බන්ධයෙන් සිය නියෝගයේ අද ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ 375 වගන්තිය ප්‍රකාරව සාක්ෂිකරුවන් දෙදෙනා සාක්ෂියට කැඳවීමට තීරණය කරන බව සඳහන් කළා. ශ්‍රේෂ්ඨ අධිකරණ රීති ප්‍රකාරව මරණකරු සහ නීතිඥවරුන් අතර හුවමාරු වූ උපදෙස් සහ තොරතුරු හෙළි නොකිරීමේ අයිතිය සාක්ෂිකරුවන්ට තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. ඉන් අනතුරුව වැඩිදුර මරණ පරීක්ෂණය සාක්ෂි විමසීම ජූනි මාස 5 වනදා යළි සිදු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වළංගු බලපත්‍රයක් නොමැතිව සංචාරක වීසා උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකිකයින් ඩුබායි සහ මෝල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමු කිරීමේ වරදර අත්අඩංගුවටගත් රන්තැටිගේ නිස්සංක ප්‍රියදර්ශන හෙවත් දුබායි සුද්දාන මෙත්තා ජුනි මස 16 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කුලියපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. සැකර විසින් දුබායි රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට ගිලුල් ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව ඊයේ දිනේ කඩුවැල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙනුණා. සැකර බුලත් සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු දවන අතර සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් මෙම ජාවාර මෙහෙවා තිබෙනවා. සංචාරක වීසා මගින් පුද්ගලයන් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමු කරන ප්‍රධාන ජාවාරම් කරුවෙකු වෙන මෙම පුද්ගලයා මීට පෙරද අත්අඩංගුවටගෙන අපමත මුදාහැර සිටි අයෙකු බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ. තමන්ගේ සේවය තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුල්රත්න මහතා විසින් කතානායකවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන රිට් පැත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූනි මාස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. මේ පැත්සම කැඳවුන් ලැබුවේ අභියාචනාධිකරණයේ විනිසුරු රොහන් තබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ. එදී පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුක්ෂාන් සේනාධීර මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයේ 13 වන වග උත්තර කරුට අදාළ විරෝධතා ලැබුණේ පසුගිය සිකුරාදා බව සඳහන් කළා. ඊට ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා තමන්ට කාලය ලබා දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහිදී සභාපති විනිසුරුවරයා අනගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් කතානායකවරයා ඇතුළු වග උත්තර කරුවන් සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ සිය සේවාදායකින් මෙම නඩුකරයට අදාළ විරෝධතා සියල්ල ගොනු කර අවසන් බවයි. ඉන් අනතුරුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූනි මාස 19 වනදා කැඳවල ලෙස විනිසුරු මඩුල නියග කළා. කිසිදු සාධාරණ විමර්ශනයක් නොපවත්වා සිය වැඩ තහනම් කිරීමට කතානායකවරයා විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බලරහිත කිරීමේ රිට් ආච්ඡාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. net news timape milaga net news hita udasin 6:45 ta etek navatama torutur sadaha net news total ke apage web adawiyata pivisenna subaratriyak
0: net news obavenuen divihimien net news obaveta genave දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363 0776-716-7872 FM 95.8 NetFM Divaina Pura
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිම සෙට්.
9: කොහෙන්ද මේ JBL එක?
10: කීල්ස් එකෙන්
11: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්ියම නදලවේ.
9: සහෙලි, happily කියන්නකෝ ඔයාලගේ cashback කතාව. Fabricator ගේ quotation එක Swiss Tech එකට WhatsApp කරා.
12: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech aluminum quotation එකත් 076-787-17 WhatsApp කරන්න.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිම සෙට්.
13: මිරිස් කුඩු ස්වල්පයයි, තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
14: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
15: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්ම කොත්තමල්ලි සූදුරු උළුහාල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
14: මුළු තැන් ගෙටම විජය.
15: විජය තුන පහ, අපේ රසය රටේ සැමට.
2: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න TravelNet වෙතට. අමතන්න 0112-863-363 අංකයට. TravelNet. TravelNet. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
0: FM 95, FM 94.8, Net FM.

එක බැල්මක වචන දාහක් හැංගිලා තියෙනවා. හැබැයි ඒ බැල්ම කවදාවත්ම ඔබ කියුවේ නෑ නේද? කියවන්න ඉඩ දුන්නෙත් නැහැ නේද? අද කියවන්න හිතින් ඒ ආදර බැල්ම.

පහුවෙන දවස් ගැන මොකද හිතන්නේ? ඒ හැම දවසක්ම ආයෙත් ගන්න බෑ. එහෙම තියාගෙන සමහර වෙලාවට අපි කැමතියි පරණ ජීවිත කතාවලට ආයෙත් පණ දෙන්න. ඒක සාර්ථකයිද? ඒ නිසයි අද කතා කරන්න හිතුවේ ආයෙත් අලුතින් පරණ ආදරේම පටන් ගන්න පුළුවන්ද කියලා. ආයෙත් අලුතින් පරණ ආදරේම පටන් ගන්න පුළුවන්ද? 0711 95 95 95 එන්න WhatsApp පණිවිඩයක් අරගෙන NetFM Facebook පිටුවේ මන්ද ආරම්භවෝල් පෝස්ට් ඔයාට දෙන්න. ටිකක් කල් තියාම කට්ටිය තමන්ගේ හිතේ හැඟීම් ලියන්න පටන් අරගෙන Facebook wall post ඔයාට. කවුද මේ දිල්රුක්ෂි රණසිංහ? ආදරේ විදියටම තියේවි හදවත්වල. එච්චරයි. නිලන්තමිත් මාතාසයේ පරණ ආදරේම හම්බ වෙනවා නම් ඒත්

ඔරලෝසුකට නවත්වන්න හිතන තත්පරා. හිතේ කනක හීනියට ඇඳලා තිගස්සල අත්තස්සෙන් එදා මන්දිහාව බලාන ඔන්න මගේ සකුරමල. ආයිම අතීතට යන්න පුළුවන් වුණා නම් කියලා හිතනවා. එහෙම යන්න පුළුවන් වුණා නම් මං එදාට අහනවා ඔය හිතසටම රිංගන්නද කියලා. උඹට පේනවද රත්තරන් මගේ කම්මුල් පිරලා තියෙන්නෙම උඹ මංගව ඉන්නකොට කියලා? හිතේ අසක් මුල්ලක් නැහැරම උඹමට. ඔව් උඹ මටම ලියාගෙන මටවත් දැන් මවයිති නැති කරගෙනවා. හිතාසේ තරම් හැඟීම් කන්දරාවක් පොදි බැඳලා ඒ හැඟීම් කන්ද පුපුරල යනදාක උඹටවත් ඒ හැඟීම් ගන්න දරා ගන්න බැරි වෙයි මගේ පානා. ආදරේ උච්චතම අවස්ථාවක් පහු කරාන ඉන්න මගෙන් ආයෙම ආදරේද කියලා අහන්න එපා. උඹ කොහොමද දන්නව මං තරම් උඹට කවුරුත් ආදරේ නෑ විත්‍ය. හැබැයි මමත් හරි ආසයි උරතලේට ආදරේද කියලා මගෙන් අහන වෙලාවට. ඔව් මහා ගොඩක් ආදරේ කියලා කියන්න. ඒ කියලා නළල මැදට බරසර හාදුවක් තියන්න හාදු වලින් අහවන්න. තවත් ආත්ම ගානකට උඹව මටම ලියා ගන්න. ආදරෙන් රෝගාතුරව ඉන්න මාව සූපත් කරන ඖෂධය උඹ තමයි මගේ වස්තුව. ආදරෙන් රෝගාතුරව ඉන්න මාව සූපත් කරන ඖෂධය උඹයි මගේ වස්තුව. මාතලින් නෙත්තු.

ආදරණීය තරංගාට පිටු අංක 161 තාමත්ය සම්බන්ධ තියනවද? මට තිබුණ ලෑනි සම්බන්ධයක්. අර ටික කාලෙකට කලින් තිබ්බේ කෙනෙක් ගැන හිත හිතා හිටි. මං කියන්නේ එයා ගැන. ආ! ඒ සත්‍ය නැත්තේ. නෑමේ. ඔයා අතහැරියද යාව? ආලෝක වර්ෂ 365කට කලින් ආදරය කරපු අහසක් කවදාවත් එයාට හැංගීම් මවපු තනිතරුව අතාරින්නේ නෑ. මට තේරුනේ නෑ. එක පාරක් දැක්ක තිත්ත කෝපි පාට ඇස්කාරයකු අමතක කරන්න බැරුව තව අවුරුදු 100ක් හම්බුණත් පරණ ආදරේට ආදරේ කියන්න බැරි වුණත් අතාරින්නේ නැති එක ගැනයි මං කියුවේ. අවුරුදු 100කින් හම්බුණත් පරණ ආදරයට ආදරේ කියන්න බැරි වුණත් අතාරින්නේ නැති එක ගැනයි මං කිව්වේ. ඒ කියන්නේ මෙයන්. ඇයි දැන් ඔයා සද්ද නැති වුනේ? තත්පරයක් ඉන්න. මං මේත් බීලා එන්න. තත්පරයක් ඉන්න. මං බෙහෙත් බීලා එන්න. වලාකුළු ආදරවන්තේ.

0: දෙදසිය අසූ තුනක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB ෆයිනෑන්ස් වෙතින් අමතන්න 0112200.
1: හිමහු අරණ ගුරු අමරදේව ගීතාවලිය
2: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
1: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
2: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
3: හොඳම දේ අඩුම විලට තීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් අසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
4: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
5: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියන සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
2: යුද්ධමැද හැංගුණ ඉකොනොමික්ස්
6: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ
7: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
8: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
7: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
6: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
2: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
7: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
9: Brought to you by
3: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
10: සදා හරිත විවසායක සීමයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
11: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
12: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10
13: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවින් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
14: FM

මේ හැම අදර කතාවකටම කොහොමරි ඉඩ හදන්න ඕනේ මන්දාරම් රැණාවේ වෙනකොට කියලා මට හිතෙනවා. සුබ මන්දාරම් රැයක් අක්කා. පුළුවන් නේද පරණු රිදුණු තැන් තුවාලුණු තැන් තාමත් එහෙමමයි නේද? ඒ තුවාල වෙච්ච තැන් ඒවා සුවපත් වෙන්න කල් යනවා. මම හිතන්නේ ඒක තීරමක් නැති වැඩ. දෙන්න දෙන්නව රවට්ටා ගැනීමක්. ඒ නිසා පරණ ආදර කතා ආයෙත් අලුතෙන් දලුලන්නේ නැහැ. එහෙම කියන්නේ පබෝ. තරංග අක්කා. ස්තුතියි නිර්නාමිකයි. ආදරණීය තරංගා. අදත් ඔයාට සුබ මන්දාරම් රැයක් වේවා කියලා කියනවා. ඔයා අපෙන් අහනවා ආයෙම අලුතින් පරණ කතාවම් පටන් ගන්න පුළුවන්ද කියලා. සමහරු ඕ කියාවි. තවත් අය කවදාවත් බැහැ කියාවි. අපිට ආදරේ කරන අයට අපි ආදරේ කළා නම් ඇත්තටම අපි අද සතුටින් ඉඳීවි. හැබැයි හැමදාම හිත ගියේ අපිව ගණන් ගන්න නැති අය පස්සේ. සමහරු කියන ආදරෙත් රත්තරන් වගේලු. ඕනම වෙලාවක මැදලා අලුත් කරන්න පුළුවන්ලු. තව සමහරු කියනවා ආදරේ මනෝභාවයක්ලු. තියෙන හිතේලු. ආදරේ කවදාවත් නැති වෙන්නේ නැත්නම්ලු දන්නවද තරංග? ජීවිතේ සමහර බැඳීම් තියෙනවා සංසාර පතාගෙනවත් එකතු වෙන්න බැරි වුණා. තවත් සමහර බැඳීම් තිබුණ ජීවිත කාලෙටම සැනසීම නැති කළා. පිරිමි ආදරේ කරේම අංශු මාත්‍රයක්වත් Taman ගණන් නොගන්න ගෑනුන්ට. ගෑනු ආදරේ කළේම Tamanට වැඩියෙන් බොරු කරපු පිරිමින්ට. අපි එකම දෙයට ආයෙත් ආයෙත් රැවටිලා දවසක අපව හැරිලා බලද්දී අපේ ජීවිතේ තිබුණු වටිනම ගොඩාක් දේවල් අපිව පහු කරගෙන ගිහිල්ලා. ඒ නිසා තීරණ හරියටම ගන්න මන් රමණී.

හුස්ම පවා දැනෙන මහලස්සන ආදර කතාවක් ආදරණීය නෙත් එෆ්එම් ඉහළ කලමනාකාරීත්වය මත ලබා දීලා තියෙන ආදරණීය තරංග සුබ මන්දාරම්රයක්. ඔයාගේ කටහඬ අද වෙනසක්. එම්බ්‍රිසාව නෑ, ඉක්මනින් සුවපත් වෙයි. මං කිව්වේ කෙනෙක්ගේ හුස්මක් හරියට මඳුර ගන්න එක ලේසි නෑ, ඒකට ආදරේ තියෙන්න ඕනේ. ස්තුතියි. ආදරේ කෙමෙක්දයි නොදැන ආදරයට ලදරෙක් වෙලසින් නොසිතු වෙලාවක කිරුළු පලන් ස්වර්ණ බෝධිය ළඟමුණ කිරුලපන ස්වර්ණ බෝධිය ළඟමුණ ගැසුණු සඳවතිය ගායන ගීතාංජලි දෛවය සරදමින් ඇය මා අමතක කර ගියාට මගේ හිතේ නෑ වෛරයක්. ඇඟ වෙන කැදැල්ලක වුණත් අදටත් වසර 25ක් ගෙවුණත් එක සැරයක් මේ ඇස් දෙක ඇව දකින්න ආස කරනවා. මං අහනවා ඇයි මාව තෑරිය කියලා. මට එක අදටත් ප්‍රහැලිකාවක් මල්ලේ රංගනා.

0: වරක් දැක සිනාසෙන්නට හැකිද නබට? ඇවිත්‍යන් නැහැන නැහැන ගානට මගේ හිතට අවදි කරපන් නොබේ කටහඬ.
1: පැටලුණු දැවටුණු සිතුවිලි සිර කෙරුවේ
0: හදවතේ ගැස්ම මැන්තටම වරින්.
1: ආදරයේ බිඳුවක්වත් අඩුව නොවේ.
0: බලපන් මගේ ඇස්
1: දෛවයේ සරදම් අපවෙන් කෙරුවේ
0: මන්නේ.

0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
3: සදා හරිත ප්ලාන්ටේෂන් කාන්තා ඔබටම සරලන රැකියා අවස්ථාවන් රසක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ක්‍රියාශීලීමත් නොසැලෙන ශක්තියෙන් පිට දකින කාන්තාවන්ට ගෞරවාන්විත රැකියාවක නියුතු වීමට අවස්ථාව, සුදුසුකම් වලට සරලන වැටුප්, විදේශ සංචාර සමග තවත් අවස්ථා රැසක්.
0: WhatsApp කරන්න 0674421648, ඊමේල් කරන්න careers@sadaharita.com. සදා හරිත සමග බැඳෙන්න. මන්දාරම් රෑ විත් තරංගා.
4: ලෝකෙම සුන්නත් දූලි වන්නට ප්‍රථමයෙන් මාවේක වරක් සිපගන්න. සිහින් ඇස් කෙවිනි වලින් මා දිහැ බලන්න. කටකොනක ආදරේ තවරන්න. කැරලි ගැහැරලි කොණ්ඩය සුළඟට මුසු කරන්න. ලෝකාන්ත දෙකක් වුණත් සිසිර ඍතුවට කලින් සොයා එන්න. සිනිඳු සුදු කම්බුල් තදින්ම සිපගන්න. හැමදාම පැමිණෙන වගට පුරුන්දුවක් දෙන්න. තරුවමක තරුවක්ව මුහුදු ගෞවක රැල්ලක්ව හිනහැන පවද්දියුරන්න. ඇට මිදුලු රිදෙන තරමට තුරුළු කරගෙන ආදරේ බව පවසන්න. ඒත් මේ පාර යන්න කලින් කාලයට ගල් වෙලා මොහොතක් නවතින්න කියන්න. මගේ හුස්ම ඔයාගේ නම ලියාගන්න කල්, මගේ හද ගැහෙන රිද්මේ ඔයාගේ නම කියන වෙලාව හරියටම දැනගන්න කල්. මක් නැහැ, යන්න මොනේ නම් යන්න. ඒත් මගේ සෙවනැල්ලේ ඉතුරු වෙන්න. රාත්‍රියට තරු එක කතා කරනකොට ඔයාගේ කටහඬ මට ඇහෙන්න ඕනේ. මොකද මම දන්නවා ලෝකේ වරුණත් මගේ ඇතුලේ ඔයා මැරෙන්නේ නැහැ කියලා. ජනනි අවන්තිකා, රාත්‍රියට තරු එක කතා කරනකොට මට ඔයා

तेरे नाम की कोई धड़क है ना, अबे हदवते हद के समझाई दिखारे कि ना था आदरणीय तरंगा आसम देवल नो लबन कोटा होंदम देवल लबुना इतिं मंगो डक सतुटी ඒ වනාට මං ගැහැරුණු ප්‍රේමය මට එක ලස්සන දෙයක් කළා. එයා මාව කවියෙක් කළා. ස්තුතියි ප්‍රියාදරී. ආදරණීය

0: 下体变下啲扮系。
1: வே லாவ ஒப்ப வெத்தகேன என்னே
2: ரப்புன்சில் வகே மன்னாங் இன்னே மாவவேரகான காவரு தெனகாம்
3: அப்பே தருவன் அப்பட்ட வடாம் இதிரேன் இதின் ஏகே கதாவலி அன்ன ஏயட்ட இடாரின்ன கமாஷல் கிரடிட்
4: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
6: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා

0: rẻ,
1: anh ta rắm rẻ.
0: අද තරංග හරියටම පොය දවසට ඉස්සෙල්ලා දවසේ 28 වෙනිදා මම බ්ලොක් කරලා තිබුණ යාගේ මිස් කෝල් එකක් තිබ්බා. ඒක දැක්කම තිබුණ සතුට කොච්චරද කියලා කියන්න බැරි තරම්. හරියටම මාස 3කට පස්සේ ඒ තින් එහාට දෙයක් මට යාගේ බලාපොරොත්තු වෙන බැරි වුණා. අද ආයිමත් එයා මාව FB එකේ බ්ලොක් කරලා හිතාගන්න බෑ WhatsApp බ්ලොග් නොකරත් දවසකින් දෙකකින් ආයෙත් ඔන්ලයින් ඉඳලත් මාව බ්ලොග් කරන්න හිතෙයිද කියලා මන් දන්නේ. ඒත් මේ තාක්ෂණෙත් එක දියුණු අමුතු ලෝකය ඇතුලේ එයා ඔන්ලයින් ඉන්න එක දකින්න එකත් මට සැපතක්. මං ආදරේ ඇලිය කුඩින් චූටි.

හේතුවකින් හටගත් ඔයාගේ ලස්සන දකින්නේ කොහොමද? දන්නවද? එයා කිව නැහැයි කියලා. ඉතින් මම ඊට පස්සේ කිව්වා චක්ෂු ප්‍රසාදය. ඔයත් මමත් හැදිලා තියෙන රූප කලාප වලින් දන්නවද? ඉතින් ඒවට චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඒව ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඒක තමයි ඔච්චරටම ආදරේ. ඉන්දික සඳ ලංකාවෙන්.

바헨 안하드라이 다심 아덴 넷 FM 만나라.

numbetat rahasim e itimale paravagus avasanai. Godine gano hina iti kandulu gana to dievela galagen o he tanin tana kativetti tavatavat numba venuen kese nam dalvemda. Numba venuen ma dalvu alokia numba idriyema hina vela niviyatma avasane di sulangata ekvana punchi dumarayak sangava yana vitaka නවතත් කෙසේ නම් ගොඩ නැගෙම්ද? ඇතෙන්ම නුඹම දල්වා ඔහේ බලාහිඳ නුඹමින් සනසුනා මිස මා ඇවිලේ දියවී හුදෙකලාවම නිවී ගියාර කුමක් නම් සිදුවනිද? අන්ධකාරය ආලෝකයෙන් සගව යන තෙක් නැවත අන්ධකාරයේ නුඹත් මමත් ගිරෙන බව නුඹට නොඇතැනවා වෙන්න පුළුවන්. නමුද සොඳර විටින් විට ගණාදුරට ආලෝකයක් එක්කලා වූ ඉටිමල නුඹටත් රහසේම කඳුළු වකුරවා පරවකෝ සති බව නුඹ නොදන්නවා විය හැකි නේතු අනුත්තරා.

මන්නන් දාලගිය කෙනෙක්ව ආයෙත් මගේ හිතේ තියාගන්න කැමති නෑ. ආයෙත් මගේ හිතට ගන්න තව පාරක් ඒ හිත දුන්නත් කරන්නේ දාලාන එකම නෙවෙයිද? ඉතින් කැඩිලා අලුත් වුණු හදවතක්. ඔව්, අලුත් වුණත් හිත ලේ පොම්ප කරන එක ඇත්ත. කැඩී බිඳී ගිය තැන්වලට මොකද වෙන්නේ තරංගක්කේ? ඒ වසුව වෙන්නේ නෑ. හොරණින් හස්සිනේ.

마들의 다란가 අපිමෙ හැම කියමුද මට නැති හැම සතුටක්ම ඔයාට දවසක ලැබෙන්න ඕනේ මට වැඩියෙන් ඔයා ගැන හොයලා බලන කෙනෙක් ඔයාට ලැබෙන්න ඕනේ මං වද වුණාට වැඩියෙන් ඔයා ගැන වද වෙන කෙනෙක් ඔයාට ලැබෙන්න ඕනේ මට වැඩිය ආදරය කරන කෙනෙක් ඔයාට ලැබෙන්න ඕනේ ඒ සතුට ලැබිලා ඔයා හැමදාම සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න ඕනේ මම ලාලනී කොච්චර ලස්සන හිතක්ද

0: වන්දාරම් රෑ විත් තරංගා.
1: ඉග නුමට හොඳ මත්වැල මාස්ට ගයිඩ් පෙරපාසලි සිට දහතුන ශ්‍රීණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ට ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0752 7336.
2: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10. ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
3: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
4: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
3: එනර්ජි මෝනින් වයිබ එකත් එක්ක දවසම සුභ කරගන්න.
4: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95 net fm facebook live.

මේතරම් මිහිරි රහසක් මං කවදාවත් මගේ හිතේ හංගගෙන ඉඳලා නැහැ. ඉතින් ඇයි මං තරුව අතරට යන්න ඕනේ නැත්තේ? මේ හැඟීම

සුබමන්දාරම් රැක්මගේ මිහිරාවියේ මේ ලෝකේ හැරීම ලස්සන හැඟීම තමයි ආදරය කියන්නේ. මගේ එකම පැතුම මේ ලෝකේ හැම කෙනෙක්ටම හරි ලස්සන සුන්දර ආදරයක් ලැබේවා කියන එක. එහෙම කිව්වේ ලලා. සුබමන්දාරම් රැක් වේවා තරංග. පරණ කතාවක් ආයවතාවක් පටන් ගන්න බෑ. ඒක හරි වෙහසයි. ඒක පාර්ශ්වියගේ ඒ ගමනේ තිබුණෙම වෙහසක්. ඉතින් වැරදිද අදි මාත්‍රාවෙන් නිකොටින් දුමකට ඇබ්බැහිවීම හිතවත්.

0: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540. අලුත්තන අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
2: Thank you.

මංගේ පොතේ එකම කතාව ඔයා වුණාට ඔයාගේ පොතේ පොඩිම පරිච්ඡේදය මම මං හේරත්.

0: තැඹිලි තෙල් කොකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
1: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336
2: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
3: සංක දිනය සශිකා නිසංසලා
4: සුනීර සුමංගා
5: නුවන් විකාස සේනාරත්න
6: අමීෂ මිනෝල්
2: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
7: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකීන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
8: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්
9: මන්දාරම් රෑ
10: සුබ සන්ධ්‍යාවක් අක්කේ. පපුව පැලෙන්න ආදරය කරලා ඒකෙනා හිමිවෙලා දාලම ගියා. ඒ වේදනාව හැඟීම් වලින් විස්තර කරන්න බෑ. බෑ මට එයාට සමාව දෙන්න බෑ. මං ජීවත් වෙන්නේ මගේ පුංචි පැටියා නිසයි. වීර කැටියෙන් දුලා.

දාලා ගිය කෙනාට වෛරයක් ඉතිරි වෙන්නේ නම් ඒ ආදරේ ඇත්තටම හදවතට වැටිලා නැහැ. ආදරේ කියන්නේ අල්ලගෙන ඉන්න එකක් නෙවෙයි. හිත ඇතුලේ නිදහසේ හිටින හැඟීමක්. ගිය ත්‍රිදුණත් නිහඬව ඉන්න හැකිනම් ඒක තමයි ආදරේ. ඒකයි ආදරේ ඉතිරි වෙච්ච අන්තිම සලකුණ. වෛරය කියන්නේ ආදරේ මැරුණ තැන නෙවෙයි. ඒක හදවත තවමත් බැඳිලා ඉන්න බව කියන හැවනැල්ල. සෙවනැල්ල. ඒක අත්හල යුතුයි. ඇය හෝ ඔහුගේ ආදරේ නැති නිසා. ඒත් ඔබත් වෛර කරනවා නම් දෙන්නම ආදරේ කරලා නැහැ. ඩොක්ටර් දිනේෂ්.

මූණ පොතේ වරු ගණන් ගත කළත් තනිකමින්, කවි පොතේ පිටු ගණන් හැදවුණේ නුඹෙනමින්. මාව තනි කර ගියත් නුඹ නුඹේ මව නමින්, තරහ නෑ මම තවත් නුඹ මගේ පණ ඉතින්. අතීතේ දිනක අපි තනි වුණත් මිරිඟුවක සිතුවේ නැහැ හැර යන්න සිහිනකින් මා නුඹව. පෙන් වෙලා දුර ගියත් සිතන්නෙම නුඹ ගැනම, ආදරේ මැණිකමන් නුඹට මගේ පනසේමා. එහෙම කියන්නේ අබේසේකරා.

மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே மந்தாரம் ரே.

තරංගකයා ගියාම තමයි ඔයා ගියා තමයි එතයා ගියේ. මගේ හිතේ ආවෙනෙන් හරි පරිස්සමට හදලා තිබ්බ සෞකලාට පට්ටමක් තිරාගෙන. ඒ හිස්තන තාම අඳුරුයි. එතේ හිස්තන පුරවන්න පුළුවන් වෙන කාටවත් නෙමෙයි. ඒ කිරාගෙනම ගිය ඔයාටයි පැණි කලවැද්දෝ. අහගෙන ඉන්නවා නම් ඔයා මම ඒ ආදරේට ආදරේටත් වඩා ආදරේ කළා. අහගෙන ඉන්නවා නම් ඔයා මම ඒ ආදරේට ආදරේටත් වඩා ආදරේ කළා. මම නෙලා මෙල්ලවායේ

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: Satya Dawaswala Uday Hayata Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්ම දක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. අද අඟහරුවාදා නෙතෆම් ධර්ම දක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාරපූර්වකව ආරාධනා කරමු අතිපූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඉතාම ශ්‍රද්ධාවෙන් නෙතෙෆෙම් නාලිකාව හරහා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට සවන්පත් යොමු කරමින් ඉන්න අවකාශය. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ නොම්බර 544 හමුදා කඳවුර පාර කවරක්කුළම ගල්කුළම පදිංචි පින්වත් SM නන්දාවතී මෙණිකේ මහත්මිය විසින් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව දායකත්වයේගෙන කටයුතු කොට තිබෙනවා. නන්දාවතී මහත්මිය ඇතුළු පිනතුන් සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධයේ පිණිස මේ උතුම් ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි අප ඉතා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මේ ගෙවෙන කාලය අතිශයින්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තමන්ව කියවා ගැනීම පිණිස ලැබෙන ඉතා සුවිශේෂ කාලපරාසයක්. පින්වත්නි, අපි හැම වෙලාවකම උත්සාහ කළ යුතුයි මේ බුද්ධ වචනය තුළින් තමන්ව කියවා ගැනීමට. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව කියලා කියන්නේ අපේ ජීවිතය ගැඹුරින් විමසා ගනිමින් ඥාන සම්ප්‍රයුක්ත ශ්‍රාවකත්වයක් දක්වා ඔසවා තබමින් චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පිණිස පරිපූර්ණ මාර්ගෝපදේශනයක් සපයන සුන්දර අවකාශයක්. මේ පරිපූර්ණ මාර්ගෝපදේශනයක් කියලා බුද්ධ ශාසනය අදහස් කරන තත්ත්වය සෑම විටම ලෝකේ කිසිම ඉගැන්වීමකින් දකින්න ලැබෙන්නේ නැති බුද්ධ ශාසනයක් තුළ පමණක් දකින්න ලැබෙන ආශ්චර්යවත් තත්ත්වයක්. එනිසා මේ ලැබුණු අවකාශය සුළුකොට තකන්නේ නැතුව සත්‍යාවබෝධයට අදාළ ජීවන චර්යාවක්, සත්‍යාවබෝධයට අදාළ අධ්‍යාත්මික හැඩයකින් යුක්තව කටයුතු කිරීමට තරම් අප තුළ දක්ෂකමක් තියෙන්න ඕන. ඇත්තෙන්ම මේ දක්ෂකමට තමයි අප්‍රමාදය කියලා කියන්නේ. ඒ අප්‍රමාදේ මේ කාලේ නැති වුණොත් අප දෙදෙනාටම පවතින්නේ අනාථකමක්. ඒකෙන් මා අදහස් කරන්නේ ගිහියාට සහ පැවිද්දාට කියන දෙදෙනාටම ඒ අනාථකමට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඒ අනාථකමට පත් වුණාට පස්සේ අපි දන්නේම නැතුව කෙලෙස් ටික ඇවිල්ලා අපිව යට කරනවා. එතකොට මේ කෙලෙස් ටික විසින් අපව යට කරලා දාන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකත්වයට අදාළ ආධ්‍යාත්මික අවකාශයේ මූලික தත්ත්වය අපි තුල නැති වුණොත්. එතකොට මූලික தත්ත්වය කියලා මම මෙතන අදහස් කරන්නේ සිහි නුවණ නැති වුණොත්. ඒ සිහි නුවණ නැති වෙච්ච තැනක ඒ ශ්‍රාවකයා පින්වත්නි ගොඩාක් අනාතයි. මුළු බුද්ධ ශාසනය තුළම දියුණුව තීරණය වෙන්නේ පින්වත්නි තමා තුළ පවතින සිහිනුවණත් එක්ක. මේ සිහිනුවණ කියන එක අපේ ජීවිතයට ඉතාම වැදගත් දෙයක්. මේ සිහිනුවණ නැති වෙච්ච තැනක බුද්ධ ශාසනයේ කවරාකාරයකවත් දියුණුවක් කරා යන්න පුළුවන් කමක් නැහැ. සම්පූර්ණයෙන් පුද්ගලයා තුළ පවතින යම්කිසි විසුද්ධගත වීමක් වේද, ඒ විසුද්ධගත වීම තමා තුළ ස්මතු වෙන්නේම එයා තුළ වැඩෙන දියුණුවන සිහිනුවනත් එක්කයි. සිහිනුවන වැටිච්ච තැනක කිසිම ගුණධර්මයක් එයා තුළ රෝපණය වෙන්නේ නැහැ පින්වත්නි. එනිසා සිහිනුවන පිළිබඳ වඩාත් සංවේදීකමක් ගිහි පැවිදි අපි හැම දෙනා තුළම තියෙන්න ඕන. ඒ සිහිනුවන පිළිබඳ සංවේදිකම බිඳ වැටිච්ච තැනක අපි දන්නෙම නැතිව අපි නොහිතන විදිහේ අකුසල සංස්කාරයන් අපේ සිත වෙලා ගන්නවා. අපි නොහිතන විදිහේ අකුසල සංස්කාරයන් හිත වෙලා ගන්න කම ඇතුලේ සුපුරුදු හැඟීම්වලට, සුපුරුදු සිතුවිලි ප්‍රවාහයට අපි වටිනාකම දෙන්න පටන් ගන්නවා. සුපුරුදු සිතුවිලි ප්‍රවාහයට අපි තුල වටිනාකම යනකොට, ඒ වටිනාකමත් එක්ක අපි අපේ ජීවිතයේ දෙස බලනකොට අපට සිද්ධ වෙන්නේ නැවතත් රාගයෙන් බැටකන්නටයි, ද්වේෂයෙන් බැටකන්නටයි, මෝහයෙන් බැටකන්නටයි, තණ්හාවෙන් බැටකන්නටයි. සෙනෙහස නම් වූ සුන්දරයයි එකතු වන, එහෙත් අපේ ජීවිතය තුළ නිරතුරුව කඳුල උපද්දවන තත්ත්වයන්ගින් සිද්ධ වෙන්නේ අපට බැටකන්නටයි. ඒ නිසා මේ ජීවිතය කියන්නේ එබඳු බැටකෑමකින් තොරව සැහැල්ලුවෙන් ඉදිරියට යන වැඩපිළිවෙලක්. ඔබගේ ජීවිතයේ දෙස ඉතා ප්‍රවේශමෙන් විමර්ශනය කරලා බලන්න. එදිනෙදා ජීවිතය ඇතුලේ හොඳයි, යහපත්, ශාන්තයි කියලා ග්‍රහණය කරගත්ත එකම එක ප්‍රවාහයක්වත් පින්වත්නි අපට සදාතනික සැනසිල්ලක් හෝ ජීවිත කාලයේ සැනසිල්ලක් අපට උදා කරලා දීලා නැහැ. ඒ හැම අවකාශයකදීම පීඩාකාරී බවක්, කනස්සල්ලක්, වෙහෙස කර බවක් අපේ ජීවිතය තුළ නිර්මාණය කළා විතරයි. ඒ වෙහෙස කර බවකින් ඉන්න මිනිසුන්ට මේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශනය හැර නිවීම පිණිස වෙනත් අවකාශයක් තියෙනවා යැයි පින්වත්නි අපි විශ්වාස කරන්නේ. ඔබගේ ජීවිතේ කඩා වැටීම්, පශ්චත්තාප වීම්, සෝසුසුම් අත්දකින හැම වෙලාවකම ඒක යටකරන්න තවත් බාහිර ලෝකයේ අරමුණුම හොයාගෙන යන්න එපා. ඒ බාහිර ලෝකයේ අරමුණු හොයාගෙන යනකොට තමයි තරුණයන්ට පවා විවිධාකාරයේ තහනම් උත්තේජක වර්ග සංසිඳීමට, සැහැල්ලු වීමට මුණ ගැහෙන්නේ. ඒ නිසා තමයි ලෝකයේ මෙතරම් මත්වෙන දේවල් ගැන උනන්දුවක් තියෙන්නේ. ඒවයින් මිනිසු බලාපොරොත්තු වෙන්නේ කෙටිකාලීන ආස්වාදයකින් අර තමන්ව විඩාවටපත් කරපු, පීඩාවටපත් කරපු සිතුවිලි ප්‍රවාහයට එකතු නොවි ඉන්න දරන උත්සාහයක් තමයි ඒක ඇතුලේ මිනිසුන්ට තියෙන්නේ. නමුත් ඒ උත්සාහය අසාර්ථක එකක් බව ලෝකීය පරිස්සමින් විමසනකොට, ලෝකීය ප්‍රවේශමින් ගවේෂණී කරනකොට අපට පේන්න පටන් ගන්නවා. ජීවිතේ පශ්චාත්තාපය, සෝසුසුම්, කඳුළු මේවා උපදින හැම අවකාශයකදීම ඔබ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින තැනකට සිහිනුවන දියුණු කරගත්තොත්, මේ වගේ අවකාශයකදී අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් මට කොහොම උත්තර දෙයිද? උන්වහන්සේ මට කොයි විදියට අනුශාසනා කරයිද කියලා ඔබට පුළුවන් නම් අනුශාසනාව පසුපස හඹාගෙන යන්න. ඒ අනුශාසනාව ඇතුලේ තියෙන විසඳුම් පින්වත්නි, හරිම සුන්දර විසඳුම්. ඒ අනුශාසනාව ඇතුලේ ඇතිවෙන විසඳුම් කවදාවත් අපේව විඩාවට, පීඩාවට, කනස්සල්ලටපත් කරන්නේ නැහැ. ඒ හැම තැනකින්ම නිවීමට අදාළ සුන්දර ආධ්‍යාත්මික ප්‍රවේශයක් තියෙනවා. බුද්ධ ශාසනයේ ගර්හා කරන්න නැතුව කෙලෙස් වලට පමණක් ගර්හිතව එයා තුළ ඇතිවෙන තත්වය පෘථග්ජන මට්ටමේ ඇතිවිය යුතු තත්වයක් හැටියට දකිමින් ඒ පෘථග්ජන භවෙන් මිදීමටයි බුද්ධ ශාසනය උදව් කරන්නේ. ඒ පෘථග්ජන භවෙන් මිදීම වනාහි ස්ථිරසාරෝම එබඳු අර්බුදකාරී තත්වයන්ට ඔබට පත් නොවීම පිණිස ලැබෙන විශිෂ්ට ප්‍රවේශයක් පින්වත්නි. අපි දන්නේ නැහැ මෙබඳු ඉතා විශිෂ්ට ප්‍රවේශයක් තමන්ගේ ඉදිරියේ තියාගෙන ලංකාවේ මිනිස්සු මේ කෙලෙස් සහගත කෝලහලයකින්, කෙලෙස් සහගත ලෝකයේ මත දෝලණය වෙමින් මේ දුවන ලාමක උද්වේගකාරී ගමන ඇයි එහෙම කරන්නේ කියලා අපිට හිතාගන්න බෑ. හැබැයි අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැලුවහම පොදු සාධකයක් මුණ ගැහෙනවා. ඒ පොදු සාධකය තමයි ලංකාවේ මිනිසුන්ට සාර්ථක වශයෙන් අසාර්ථක වශයෙන් ඒ මොහොතේ සිහිනුවන නැහැ. ඒකට අපි ධර්මයේ කියන්නේ සාත්තක සම්පජඤ්ඤ කියලා. මේ වෙලාවේ සප්පාය කුමක්ද අසප්පාය කුමක්ද කියලා විමසා ගන්න සිහිනුවන නැහැ. ඒ කියන්නේ අතුල සප්පාය සම්පජඤ්ඤය නැහැ. ගෝචර දේ පිළිබඳ විමසා ගන්න, අගෝචර දේ පිළිබඳ විමසා ගන්න සිහිනුවන නැහැ. ඒකට අපි කියන්නේ ගෝචර සම්පජඤ්ඤ කියලා. මේ පවතින తত্ত্বය තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. මේ පවතින తত্ত্বය ඊයට අදාළ එකක්, පෙරේදට අදාළ එකක්, ගිය සතියට අදාළ එකක්, මේ පවතින තත්ත්වය ගිය මාසෙට අදාළ එකක්. මේ පවතින තත්ත්වයේ අරමුණු මුණ ගැහෙනකොට සිත වේගෙන් පසුපසට හඹාගෙන යෑමක්, අතීතේ විමසා බැලීමක්, ඒ විමසා බැලීම ඇතුලේ කනස්සලු සහගත වීමක් නම් තියෙන්නේ. එබඳු කනස්සලු සහගත වීමක් පවතින තැනකට බුදුරජාණන් වහන්සේ කවදාවත් අපිව තල්ලු කරලා නැහැ. එක්කෝ මේ වෙලාවේ අද්දකීම් පරාසය ඔස්සේ අනාගතයේ උද්දීපනයක්, අනාගතයේ සෞභාග්‍යයක්, අනාගතයේ සංසිඳීමක් මේ මොහොතේ අරමුණු පදනම් කරගෙන ගොඩනගා ගන්නට යයි බුද්ධ ශාසනය අපට කිසිම දවසක පින්වත්නි තේරුම් කරලා දීලා නැහැ. එනිසා අපට බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත්නි මේ මොහොතට අදාළ විදර්ශනාමය පටිපාටියකට එකතු වෙන්න කියලයි. මේ මොහොතට අදාළව විදර්ශනා පටිපාටියකට එකතු වීමට කැමති, මේ මොහොතට අදාළ විදර්ශනාමය පටිපාටියකට එකතු වෙන්න උවමනා කරන ශ්‍රාවකෙක්, ඒ ශ්‍රාවකයාගේ ජීවිතය තුළ අත්දකින්නේ මේ මොහොතට අදාළ ආධ්‍යාත්මික ප්‍රවේශය නම්, ඒ මොහොත අතීතයට හෝ අනාගතයට අදාළ වෙන ආකාරයට කියවා ගැනීමකින් තොරව ජීවිතය ගෙවනවා නම් එයාට හැම වෙලාවකම මේ මොහොතේ සුන්දර අවකාශයක් මුණ ගැහෙනවා. මේ මොහොතේ සුන්දර ආධ්‍යාත්මික ප්‍රවේශයකට එයාට එකතු වෙන්න ලැබෙනවා. ඉතින් මේ මොහොතට පමණක්ම අදාළ යයි යම් ශ්‍රාවකයෙකුට එයාගේ ජීවිතය තුළ දකින්න පුළුවන් නම්, එයාගේ ජීවිතය තුළ විමස ගන්න පුළුවන් නම්, ඒ විමසා ගැනීමට අදාළ උපකාරී ලැබෙන්නේ අසම්මෝහ සම්පජඤ්ඤේ. සාර්ථක අසාර්ථකත්වයේ මේ මොහොතට අදාළ විමසා බලන්න බැරුව, ගෝචර දේ කුමක්ද අගෝචර දේ කුමක්ද කියලා විමස ගන්න බැලුව, සප්පාය අසප්පාය විමස ගන්න බැරුව, මේ මොහොත තුන් කාලයට අනුවම විමස විමසා බලමින්, හේතු සාක්ෂි හොයා බලමින්, මේ මොහොතට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට එකතු වෙන්න බැරුව, මේ කෙලෙස් කෝලහලයකට හසු වී කෙලෙස් අර්බුදයක දෝලණය වෙමින් මිනිහෙක් ගෙවන ජීවිතය ඇතුළේ ඔහුට ඉතුරු වී තිබෙන්නේ කිසිදු ආධ්‍යාත්මික හැඩයකට අදාළ ඇතුළාන්තයක් නෙමෙයි, කෙලෙස් වලට අදාළ ඇතුළාන්තයක් තමයි එයාට එයාගේ ජීවිතේ මුණ ගැහිලා තියෙන්නේ. ඒ කෙලෙස් වලට අදාළ ඇතුළාන්තයක් තියෙනකොට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකත්වයට අදාළ தত্ত্বය පවා එයාගේ ජීවිතේ ලාමක කෙලෙස් වලින් යටවී යනවා. මේ වෛශාක්‍ය මංගල්‍ය පවා උද්වේගකාරී සංගීතයන් සමග වාහනවලට ගොඩවෙච්ච මිනිස්සු විවිධාකාර කෙලෙස් වලට උපකාරයක් ලැබෙන චර්යා සමග ගනුදෙනු කළේ ඔවුන්ගේ ඇතුළාන්තය ධර්මීය දරන්න බැරි මට්ටමටම කෙලෙසුන්ගේ තුවාලය උඩුදුවා ඇති නිසයි. ඥාණයෙන් පදනම් කරගෙන ප්‍රඥාවට අදාළ වන ආකාරයට ජීවිතය කියවා ගන්න බැරි වීම නිසයි. මේ ප්‍රඥාවට අදාළවත් ඥාණයට අදාළවත් විමසා ගන්න බැරි ඔහුගේ සමාහිත භවයේ ඇති අරුබුදකාරී බව නිසයි. ඒ සමාහිත බවට අදාළ අධ්‍යාත්මික අවකාශයක් නැත්තේ එයා සීලයේ තුල සම්මාදිට්ඨිකත්වයෙන් ප්‍රභේදගත වෙලා නැහැ. එයාට සිල් කියනකොට ඔළුවට එන්නේ පංචශීල ප්‍රතිපදා විතරයි. සිල් කියනට ඔළුවට එන්නේ හඳ පායන්න ලෑස්ති වෙනකොට උතුරු සළු අරගෙන ගෙදරින් එළියට බහැලා ආරාම සංකීර්ණයේ තුල ඔබ මොබ සක්මන් කරන ශ්‍රාවකත්වයේ විතරයි. එබඳු ශ්‍රාවකත්වයක් නුසුදුසුමයයි, එබඳු ශ්‍රාවකත්වයක් නොගැලපේ යයි මේ බුද්ධ ශාසනයේ කිසිදාක අපට පෙන්වා දෙන්නේ නැහැ. එබඳු ශ්‍රාවකත්වයක් නුසුදුසුයයි, නොගැලපේ යයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට කවදාවත් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වා දුන්නේ නැහැ. අපගේ බුදුරජාණන් වහන්සේ කුමක්ද අපට පෙන්වා දුන්නේ? අපගේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ මේ කෙලෙස් සහගත ලෝකයෙන් මිදීමට අදාළ ජවය ඔබ තුළම ගොඩනගා ගන්න ඕන. ඒ ජවය මේ හැම තැනකින්ම උපදවා ගන්න ඕන. මේ සියලු තන්හි පවතින්නේ නිවීමට අදාළ අවකාශයයි, කෙලෙස් වලට අදාළ අවකාශය නෙමෙයි. මේ ලෝකේ ඇසුරු කරන, මේ ලෝකයේත් එක්ක එකතු වුණ, මේ ලෝකයේත් එක්ක ඇයි හොඳයි කම්පාන මිනිස්සෙගේ ඇතුළාන්තය තුළ පවතින කෙලෙස් වලට අදාළව එයා යාගේ ජීවිතය දකිනකොට, එයා යාගේ ජීවිතය විමසා ගන්නකොට, එයා යාගේ ජීවිතයේ දෙස කෙලෙස් සහගත ආකෘතියකින් අත්දකිනකොට, ඒ අත්දැකීම ඇතුළේ පින්වත්නි මේ හැම නිමිත්තක්ම එයාව අවුල් කරනවා. හැබැයි ඔබ අර සති සම්පජඤ්ඤේ මත පිහිටා, ධර්ම ස්වභාවයේ මත පිහිටා, ධර්මයට අදාළ ආකාරයෙන් ඔබ ජීවිතේ කියවන්න, විමසන්න, බලන්න පටන් ගත්තොත්, ඒ විදිහට ජීවිතේ කියවන, විමසන, බලන ශ්‍රාවකයෙකුට පින්වත්නි සෑම තන්හිම සියල්ල තුල කමඨහනක් මතු වෙනවා. සෑම තන්හිමේ කමඨහන මතු කරගන්න පුළුවන්. ස්වල්ප අධ්‍යක්ීම් තුල පවා තමන්ව සදාතනික සංසිඳුවන නිමිත්තක් යාට හම්බ වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස දැල්ලු හඳුන් කූරක් දෙස ඉතා සිහියෙන් බලන්න. වෛශාක්‍ය මංගල්‍ය වෙනුවෙන් ඔබ කොපමණ හඳුන් කූරු දැල්වා තිබෙනවාද? එපමණක් නෙමෙයි, දිනපතාම ඔබේ නිවසේ කොයිතරම් හඳුන් කූරු දැල්වා තිබෙනවාද? ඒ හඳුන් කූරක් දැල්වපු මිනිහෙකුට ජීවිතේ මොනවද මුණ ගැහිලා තියෙන්නේ? සුවඳවත් වූ හඳුන් කූරක් යැයි කල්පනා කරමින් ඒවායේ සන්නාම කුමක්දැයි විමසා බලපෙක විතරක් නෙමෙයිද ඔබ කළේ? එබඳු සන්නාම සහිත හඳුන් කූරුවල මිල ගණන් විමසපු එක විතරක් නෙමෙයිද ඔබ කළේ? හොඳම හඳුන් කූරු වර්ගයේ කුමක්දැයි කල්පනා කරමින් බුදු කුටිය සුවඳවත් කරන්න කියලා හිතාගෙන ඔබ වෙළඳ පොලේ හඳුන් කූරු හොය හොයා, සුවඳ කූරු හොය හොයා ඇවිද්දා මිසක් ඒක ඇතුළෙන් ඔබට ලැබුණු විදර්ශනාත්මක කමඨහන කුමක්ද? ඔබට හම්බුණු විදර්ශනාත්මක අවකාශයේ මොනවාද? ඥාන සම්ප්‍රයුක්ත ශ්‍රාවකයෙක් විදියට ලෝකේ දකින්ද, ලෝකේ විමසන්ද, ලෝකත් එක්ක එකතු වෙන්න ඔබට ලැබුණු ආධ්‍යාත්මික පණිවිඩය මොකද්ද? කෙනෙක් කියන්න පුළුවන් හඳුන් කූරක් ඇතුලේ ඔබ වහන්සේලා ඔය කියන පණිවිඩය කුමක්දැයි ඔබ අපෙන් අහන්න පුළුවන්. නමුත් පින්වත්නි ඔබ දන්නවද, බඳු ස්වල්ප පුද පූජාවක් ඇතුලේ පවා සදාතනිකවම නිවීමට අදාළ ඇතුළාන්තයේ දෙස බලන්න පුළුවන්. හොඳින් හඳුන් කූරක් අතට අරගෙන අතට ගන්න බැරි නම් මෙනෙහි කරමි හඳුන් කූරක දැවීමේ ක්‍රියාවලිය දෙස ඉතා ප්‍රවේශමින් බලන්න. හඳුන් කූරක මැද හිස්සූ පිලිස්සී යන, වේගෙන් පිලිස්සී යන, පීඩාවකින් තොරව පිලිස්සී යන කූරු කැබැල්ලක් තිබෙනවා. ඒ වටේට සුවඳවද්දී ගොම වැනි දේ සතර මහා ධාතුන්ගේ උපකාරය ඇතුව පිලිස්සීම ඇතුලේ දෝමයක් පිටවීමට අදාළ හඳුන් කූරක පරිච්ඡේදයක් තියෙනවා. එය හඳුන් කූරු පෙට්ටියේ කොතෙකුත් තිබුණත් සීමා සහිත සුවඳක් විහිදුවනවා. ඒ සීමා සහිත සුවඳ අතිශයින්ම සීමා සහිතයි. සමහර විට දවටනේ ඇතුලේ තියෙන විට සුවඳ කෙබඳු දැයි හිතා ගන්නත් බැරි තරම් සීමා සහිතයි. මේ බඳු හඳුන් කූරක් යම් මිනිහෙක් පත්තු කළොත් ඒ පත්තු කරපු වෙලාවේ ඉඳලා දැවෙන්න පටන් ගන්නවා. මේ පත්තු කරපු වෙලාවේ ඉඳලා දැවෙන එක සසරටත් අදාළයි, සත්‍ය අවබෝධයටත් අදාළයි. ලෝකේ පදනම් කරගෙන දෝමනස්ස සහගත පටිඝ සම්පත් යුක්ත සිතකින් අවුලුවා ගත්තොත් එයාගේ කුසලයේ පිච්චිලා යනවා. එයා තුල පවතින ධර්ම ස්වභාවය පිලිස්සී යනවා. පුණ්‍ය සංස්කාරයේ විපාකයේ පිණිස ඉදිරිපත් වීමට ඇති අවකාශය සම්පූර්ණයෙන් දැවෙන්න පටන් ගන්නවා. සම්පූර්ණයෙන් දැවි ජීවිතය අලුවෙන්න පටන් ගන්නවා. එතනදී යාගේ සුගතිය වැසී යනවා. එයා තුල දුගතියට දොරගුල් හැරින්න පටන් ගන්නවා. සුගතිය වැසී ගොස් දුගතියට දොරගුල් හැරෙන මට්ටමට පින්වත්නි, ඔබගේ අකුසල සංස්කාරයන් අර්ථවත්ව පාවිච්චි කරන්න කියලා හිතුවොත් ඔබට සිද්ධ වෙන්නේ බඳු දැවීමක්. කුමක් නිසාද? අකුසල සංස්කාරයන් අර්ථවත්ව පරිහරණය කරන විදියක් මේ මිහිමත නෑ පින්වත්නි. අකුසල සංස්කාරයන් අර්ථවත්ව පරිහරණය කරන ශිල්පයක් මේ ලෝකේ නෑ. අකුසල සංස්කාරයන් විසින් දවන තවන පුළුස්සන කමක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ දවන තවන පුළුස්සන කමක් නම් අකුසල සංස්කාරයන්ගේ හැඩය, ආකෘතිය, ස්වභාවය, එබඳු දවන තවන පුළුස්සන මට්ටමට අකුසල සංස්කාරයන් පදනම් කරගෙන බැට නොකෑම පිණිස අපි කුසලතාවේ මත ශක්තිමත් විය යුතුයි. කුසලතාවේ මතින්ද අප තුළ පුළුස්සා දැමීමක් සිද්ධ වෙනවා. ඒ කුසලය නොව අකුසලයයි, ධර්මය නොව අධර්මයයි, පුණ්‍ය සංස්කාරය නොව අපුණ්‍ය සංස්කාරයයි. අමා නිවනට අදාළ මාර්ගයට අදාළ යම් ශක්තියක් තිබේද, ඒ ශක්තිය කවදාවත් ධර්මාර්ථයේ පුළුස්සා දවන්නේ නැහැ. තුන් භවයනුව යන සත්‍යාගේ කතාවට අදාළව යම් තත්ත්වයක් වේද ඒ පුළුස්සා දමනවා. එබඳු අවකාශයක් පුද්ගලයෙකුට මොන තරම්නම් උපකාරයක්ද පින්වත්නි, මොන තරම්නම් රැකවරණයක්ද? ඒ රැකවරණය ඔබ ඔබේ ජීවිතය තුළ දකින්නේ කවදාද? ඔබ කඩිනමින් එය දැකීමට දක්ෂ විය යුතුයි. අපිට ඒක දැක ගන්න බැරි වුණොත් එහෙම පින්වත්නි අපට මේ බුද්ධ ශාසනය ඉදිරියට යන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අපට පෙන්වා දෙන අතිශයින්ම වැදගත් මිහිරි මාර්ගෝපදේශණය තුළ පින්වත්නි අධර්ම ස්වභාවයේ පිලිස්සී ගිහින් ධර්ම ස්වභාවී ඉතිරි වෙනවා. හැබැයි යම් කෙනෙක් මේ සසරට බරව කල්පනා කරනවා නම්, විමසනවා නම්, තේරුම් ගන්නවා නම්, හොයනවා නම්, බලනවා නම්, අවබෝධයට අදාළ, කුසලයට අදාළ, පිනට අදාළ තත්වය පිලිස්සී යනවා. සසරට අදාළ තත්වය, අකුසලතාවයන්ට අදාළ තත්වය තමා තුළ ඉතිරි වෙනවා. එහෙමනම් පින්වත්නි, මේ ධර්ම ස්වභාවය තුලත් අධර්ම ස්වභාවය තුලත් තමා තුළ මතු වුණොත් කුසලය අකුසලය ඒ තැන පුළුස්සනවා, ධර්මයේ අධර්මයේ ඒ තැන පුළුස්සනවා. ඔබ දක්ෂ වෙන්න ඕන අධර්මයේ පිලිස්සී ගොස් ධර්මයේ පමණක් ඉතිරි කර ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි. ඔබ නිවාසනහාලන්නේ ඔබේ අම්මා නෙමේ, ඔබේ තාත්තා නෙමේ, ඔබේ දරුවෝ නෙමේ.

ඔබ තුළ වැඩෙන ධර්මීය තරම් ඔබ පරිස්සම් කරන තවත් දෙයක් ලෝකේ තියෙනවා නම් අපටත් කියන්න. අපිත් ඒක උරගාලා බලන්න. එකෙන් මා කියන්න උත්සාහ කරන්නේ බඳු දෙයක් ලෝකේ නැති බවයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පවා ධර්මීන් දල්වා ගත් තැනක පිලිස්සී යන බව එක්තරා දේශනාවක භාගතුනස් පැහැදිලි කරා. ඒ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ එක්තරා ගඟක් අයිනි වැඩ ඉන්නකොට එක්තරා බමුණෙක් ඇවිල්ලා එයා ගිනි දෙවියෝ පුදන්න ලෑස්ති වෙනකොට බුදුරජාණන් වහන්සේට කිව්වා, ඔයා දැන් ගිනි දෙවියෝ පුදන්න නේද ලෑස්ති? ඔව් මං දැන් ගිනි දෙවියෝ පුදන්නයි ලෑස්ති. ඔයා ඔය ගින්නට ගොඩාක් දේවල් දානව නේද? ඔව් මම මගේ සම්ප්‍රදායට අනුව ගොඩාක් දේවල් ගින්නට පුළුස්සා දමනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, අපි නම් මේ ආර්ය ශාසනේ බාහිර දෙයක් පුළුස්සා දැමීමට උනන්දු නැහැ. බාහිර ගිනි තැබීම අපේ නැහැ. අපි තුල පවතින අභ්‍යන්තර ගිනි තැබීම විතරයි. ඒ අභ්‍යන්තරයේ ගිනි තබා ගැනීම ධර්මාර්ථය තුළින් සිද්ධ කළ යුතු බවත්, ධර්මයෙන් ඇතුළාන්තයේ ගිනි තියාගත්තට පස්සේ අවිද්‍යාවේ අන්ධකාරයට අදාළ සියලු කොටස් දැවි පිලිස්සී අලුයි යන බව බුදුරජාණන් වහන්සේ වදාළා. එබඳු අවිද්‍යාව පදනම් කරගත්ත අභිසංස්කාරයන්ට අදාළවන ක්ලේශයන්ට අදාළවන ආයතනික අරමුණු හරහා ගොඩනගා ගන්න යම්කිසි ආකාරයක අවිද්‍යාව පදනම් වූ යම්කිසි ජීවිතයේ කළු කොටස් තිබේද, ඒ සියලුම කළු කොටස් දැවි යාමත් සමගම එයා තුළ පවිත්‍රත්වය, එයා තුළ පාරිශුද්ධිය, එයාගේ ජීවිතය තුළ පින්වත්නි මතුවෙන්න පටන් ගන්නවා. එබඳු පාරිශුද්ධියක් මතු කර ගැනීමට භාග්‍යවතුන් වහන්සේ තරම් අපට උපකාර කළේ කවුද? බුදුරජාණන් වහන්සේ තරම් අපට අනුශාසනා කළේ කවුද? මේ ලෝකේ කිසිවෙක්වත් අපට එපමණ අනුශාසනා උපකාර සිද්ධ කරලා නැහැ. එනිසා ඒ උපකාරය ඔබ ගොඩනගා ගත යුතුයි. එනිසා ඔබට ඒ උපකාරය ගොඩනගා ගැනීමට බුද්ධ ශාසනයේ ස්වල්ප ආචාර පද්ධතිය තුළ පවා අවබෝධයට අදාළ සමස්ත කමඨහනම ඔබට මුණ ගැහෙනවා. ප්‍රඥාව දුර්වල වෙන්න දුර්වල වෙන්න ඒ කමඨහන නොපෙනී වතපිළිවෙත විතරක් මතුවී ඒ වතපිළිවෙලට අතිශයින්ම හිතාගන්න බැරි වටිනාකමක් ආරෝපණය කරලා ජීවිතයේ ගෙවණික අසෘතවත් පෘථග්ජනීගේ ජීවන චර්යාව බවයි බුද්ධ ශාසනය පෙන්වන්නේ. ඒකයි අපි මෙතනදී පැහැදිලි කරේ හඳුන් කූරක් අතට ගත්ත මිනිහෙක්. ඒ කළු කොටස් දැවීම පිණිස, සුවඳ විහිදීම පිණිස යා කළ යුතු එකම දේ දල්වා ගැනීමයි. ඒ දැල්වීම අතිශය ප්‍රඥාවෙන් කළ යුතු දෙයක්. ප්‍රඥාවෙන් දැල්වීම තුළ ආලෝකමත් වීමක් තියෙනවා. දැල්වීම ආලෝකමත් වීමට සම්බන්ධයි. දැල්වීමත් සමගම ආලෝකමත් වීමක් තියෙනවා. ඔන්න දැල්ලුවා පස්සේ කොයි වෙලාවක හරි ආලෝකමත් වේවි කියලා එකක් නැහැ. යම් තැනකද දැල්වෙන්නේ, ඒ දැල්වෙච්ච තැන පින්වත්නි ආලෝකය මතුවෙනවා. ඒ දැල්වෙච්ච තැනක ආලෝකය විහිදෙන්න පටන් ගන්නවා. ඒ දැල්වෙච්ච තැනක හාත්පස ආලෝකමත් වෙනවා. එනිසා තමයි බුද්ධ ශාසනය කියන්නේ විඥානං අනිදස්සනං. විඥාණයට නැවත පුනර්භවය හැදෙන්න අදාළ ශක්තිය හීන වෙලා යන්නනම් අනන්තං සබ්බතෝ පබං, අනන්ත වූ ප්‍රභාස්වර බවක් වමනා කරනවා. ඒ ප්‍රභාස්වර බව කියන්නේ ආලෝකමත් වීම කියන එකයි. අනන්ත වූ ප්‍රභාස්වර බවක්, අනන්ත වූ ආලෝකමත් වීමක් බුද්ධ ශාසනයේ කතා කරන්නේ පින්වත්නි ප්‍රඥාවේ ආලෝකමත් වීම අර්ථ දක්වන්නයි. අනන්තං සබ්බතෝ පබං, ඒ කියන්නේ මෙතන ඉතා වැදගත් සාක්ෂියක් තියෙනවා. මොකද්ද? විඥානේ නැවත ප්‍රතිසන්දිය කරා නොයාම පිණිස ප්‍රඥාවේ ආලෝකමත් වීම උවමනයි. ප්‍රඥාවෙන් ආලෝකමත් නොවිච්ච තැනක මේ සංසිද්ධිය, මේ ක්‍රියාවලිය, මේ දේ අප තුළ සිද්ධ වෙන්නේ නැහැ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං, අනිදර්ශන භාවය ප්‍රඥාවේ ආලෝකමත් වීමත් එක්ක සිද්ධ වෙන දෙයක්. ප්‍රඥාවෙන් ආලෝකමත් වීමකින් තොරව නැවත නැවත ප්‍රතිසන්දිය කරා යන විඥානය දුර්වල කරන්නේ මේ කියලා කවුරු හරි කෙනෙක් කල්පනා කරනවා නම් නේතං තාණං විජ්ජති, එක මේ මහ පොළොවේ නම් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක වෙන විදිහ ගැන අනේ අපගේ බුදුරජාන් වහන්සේටම වදාරලා නැහැ. ඉතින් වෙන ඉගැන්වීම් වල තියෙන විදිහක්ම නැහැ කොහොමත්. මොකද සදාතනික සංසිඳීම ගැන යාන්තමට හෙවණැල්ලවත් ඔය

0: ආගම්වලට වැටලනෑ. ස්වල්ප ආචාර ධර්ම ටිකක් විශ්මිත කියවීමක් සේ දරාගනිමින් ඔවුන් ගෙවන ජීවිතය දෙස බැලුවාම අපට තේරෙනවා ඒ බොහෝ ඉගැන්වීම්, මම කියන්නේ කාගමක් නෙමෙයි, බොහෝ මතවාද ඉගැන්වීම්, බෞද්ධය තුළ පවාපවතින මතවාද ගැනයි මම මේ කියන්නේ. දෙවියන් සම්බන්ධ, නැකත් සම්බන්ධ, ඊට පස්සේ ග්‍රහ තාරකා සම්බන්ධ, කේන්දර සම්බන්ධ, මේ ලංකාවේ බෞද්ධය තුළ පවා කියවීම් ගොඩක් තියෙනවනේ. මේ සියලු කියවීම් මූලික බුද්ධ දේශනාවත් එක්ක බැලුවහම ඒවා සියල්ල තුළ මිනිසුන්ට මහා යහපතක් වේවි, බරපතල යහපතක් වේවි කියලා අපට සාකච්ඡා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වත්නි, මේ தත්ත්වය අප ඉතා මැනවින් හොඳින් තේරුම් ගත යුතු தත්ත්වයක්. ඉතාම හොඳින් මේ தත්ත්වය තේරුම් ගන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය තුළ පෙන්වා දෙන මේ හඳුන්කූරක් ඇතුලේ සැඟවිච්ච සැබෑ ආධ්‍යාත්මික කතාව මොකක්ද? ඒක අපි ටිකක් බරපතලව හොයලා බලන්න ඕනේ. දැන් මම කියන්නේ හඳුන්කූරු ගැන බන කියනවා නෙමෙයි, මේ සියලුම වතපිළිවෙත ඇතුලේ කමඨහන්, ජීවිත අවබෝධයට අදාළ පණිවිඩය, සදාතනික නිවීමට අදාළ යම්කිසි උපකාරාර්ථයක්, ඒ සෑම දෙයක් තුළම ගැබ්වීත ඇති බවයි, ඒ සෑම දෙයකින් මේ උපකාරය ලැබෙන බවයි. අබ්බගේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඉගැන්වීම් දෙස ඉතා හොඳින් බලන්න, හොඳින් විමසන්න. මේ දල්වා ගැනීම ප්‍රඥාවෙන් කළාම අනන්තං සබ්බතෝ පබං ප්‍රභාස්වර බවක් ජීවිතය ඇති වෙනවා. ඒ ප්‍රභාස්වර බව විසින් කවරක්ද කරන්නේ? විඥාණං අනිදස්සනං. මේ විඥාණයට පවතින නිදර්ශනාත්මක අවකාශයෙන් විඥාණය මුදව ගන්නවා. විඥාණයට නිදර්ශනීය තමයි අபிසංකාර කියලා කියන්නේ. අபிසංස්කාරයන්ගෙන් විඥාණය මිදෙනවා. අபிසංස්කාරයන්ගෙන් විඥාණය මිදුනාම නැවත විඥාණයට ප්‍රතිසන්දිය කරා යන්න අවශ්‍ය ජවයක් තියෙනවා නම් ඒ ජවය නැති වෙලා යනවා. ඒ ජවය ආතුල සිඳෙන්න පටන් ගන්නවා. ඒ ජවය නැති වුණාට පස්සේ අරමුණු වීම කියන එක අවසන් වෙනවා. අරමුණු වෙන්නේ නැහැ ලෝකේ. අරමුණු වීම නිමා වෙනකොට, ආරම්මනග්‍රාහී බවක් නැති වෙනකොට, අරමුණු වීම කියන අත්දැකීමක් නැති වෙනකොට, පින්වත්නි, අරමුණු වීමෙන් තොරව සිත පවතිනකොට, අරමුණකින් තොරව සිත පවතින අවකාශයක් තුල, කියන්නේ චුතියත් එක්ක අරමුණු වෙන්නේ නැත්තම් ලෝකය, චුතියත් එක්ක කෙලෙස් පදනම්ම ලෝකේ ග්‍රහණය වෙන්නේ නැත්තම්, පින්වත්නි, ප්‍රතිසන්දියට අවශ්‍ය පදනමක් නැහැ. ප්‍රතිසන්දියට අදාළ පදනම තමයි චුතියත් එක්ක කෙලෙස් සහගත ලෝකේ අරමුණු වීම වෙන්න ඕන. ඒ අරමුණු වීම කියන එක සිද්ධ වෙන්නේ නැත්තම් පින්වත්නියගේ පැවැත්ම අභියෝගයට ලක් වෙනවා. පැවැත්ම කඩාගෙන වැටෙනවා. පැවැත්ම සිඳෙන්න පටන් ගන්නවා. විඥානස්ස නිරෝධේන, විඥානෙ නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට අනන්ත ප්‍රභාස්වර වීමත්, ඊට පස්සේ ප්‍රභාස්වර වීම ඇතුලේ විඥානයේ අනිදර්ශන භාවයත් මතුවෙනවා. අනිදර්ශන භාවය කියන්නේ චුතියත් එක්ක ප්‍රතිසන්දිය ගෙනත් දෙන්න බලපාන අරමුණු වීම කියන එක එයා තුළ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ චුතිසිතත් එක්ක පැනවෙන ප්‍රතිසන්දි සිත පැනවෙන්නේ නැහැ කියන්නේ එයා තුළ සම්පූර්ණයෙන් නිරුද්ධ වී යන ස්වභාවයක්, නිවි යන ස්වභාවයක්, සංසිඳී යන ස්වභාවයක්, කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය අනුව එකතු නොවන ස්වභාවයක් එයා තුළ මතුවෙනවා. අන්නේ එකතු නොවන ස්වභාවය පිණිස තමයි මුළු බුද්ධ ශාසනයම අර්ථවත් කරන්නේ. එබඳු අරමුණු නොවන මට්ටමට ඇතිවෙන පුද්ගල සංසිඳීම අපි පැහැදිලි කරනවා විඥා විමුක්තිය කියලා. ඒ විමුක්තිය නොසෙල් වෙන එකක්. ඒක නොසෙල් වෙන ස්වභාවය නිසා අපි ඒකට කියනවා අකුප්පාමේ චේතෝ විමුක්තියා යමන්තිමා ජහාති නත්ති දහානී පුනබ්බවෝ කියලා. අකෝප්‍ය චිත්ත විමුක්තියක්. ඒක හෙල්ලෙන්නේ නැති එකක්. ඒක කාටවත් වෙනස් කරන්න බැරි එකක්. එතකොට මේ අකෝප්‍ය චිත්ත විමුක්තියටපත් වෙනවා නම් අකුප්පාමේ චේතෝ විමුක්තියා යමන්තිමා ජහාති නත්ති දහානී පුනබ්බවෝ. ඒ අකෝප්‍ය චිත්ත විමුක්තිය ඇතුලේ නැවත පුනර්භවයකට එකතු නොවීම පිණිස මහා විස්මිත අද්භූත බලයක් ඒ තුල තියෙනවා. නතිදානි පුනබ්බවෝ, නැවත පුනර්භවයක් එයාට නැහැ. පුනර්භවයක් නැහැ කියන්නේ පුනර්භවයේ මත සිද්ධ වෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් සම්පූර්ණයෙන් යාගේ සිත මිදෙන්න පටන් ගන්නවා. ඒ සම්පූර්ණයෙන් යාගේ සිත මිදීම දක්වාම බුද්ධ ශාසනය අපට අනුග්‍රහ කරනු. ඒ බුද්ධ ශාසනය පෙන්වා දෙන අනුග්‍රහය ඔබේ ජීවිතය තුළ ගොඩනගා ගන්නේ නැතුව ඔබ මේ මොනවා කළත් බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨත්වයේ ඉලා සලකන්නේ නැහැ. හැබැයි ඔබ කරන ඔය හැම දෙයක්ම හරි වැදගත්. බුද්ධ ශාසනයේ නාමෙන් ඔය පින්නතුන්ලා මේ වෙනකොට කරන දේවල් ටිකක් තියෙන්නේ. බුද්ධ ශාසනයේ නාමෙන් ඔය පින්නතුන්ලා මේ වෙනකොට කරන දේවල් අවැදගත්යයි. ඒවා නොහොබිනායයි. ඒවා නුසුදුසුයයි. අපි කවර ආකාරයකින්වත් ඔබට කියන්නේ නැහැ. ඒවා බොහොම වැදගත් දේවල්. ඒවා අවැදගත් දේවල් නෙමෙයි. ඒවා වැදගත්. හැබැයි හැම දෙයකම ලෝකෝත්තර අර්ථයක් මතු කරගන්න ඕන. දැන් ඒ ලෝකෝත්තර අර්ථයේ අඳුන් කූරක් ඇතුලේ මතු කරගන්න විදිහ ගැන කියන්නයි මම මේ ආවේ මේ අදහසට. පින්වත්නි, අඳුන් කූරක් දල්වා ගැනීම ප්‍රඥාවෙන් කළාට පස්සේ දැල්වීමෙන් තොරව සුවඳ විහිදෙන්නේ නැහැ. ඒ සුවඳ කොච්චර විහිදෙන්නේ නැද්ද කියනවනම් සමහරට අඳුන් කූරු පෙට්ටියේ දවටනේ අතට අරගෙන සුවඳ කළාත් හරියටම සුවඳ ආග්‍රහණය කරගන්න බෑ. ඒකට හේතුව මොකද්ද? ප්‍රඥාවෙන් දැල්විච්ච නැති තැනක සුසුඳුවක්කමක්, ඒ සුසුඳවත් බව ඒ හඳුන් කුරු තුළ ආරෝපිත තත්ත්වයක් මිසක් ඒක විහිදී යන ස්වභාවය ආතිශයින්ම දුර්වලයි. දල්වා ගැනීමත් එක්කයි විහිදී යාම සිද්ධ වෙන්නේ. ප්‍රඥාවෙන් දල්වා ගැනීමත් එක්ක තමයි ආධ්‍යාත්මික ගුණධර්ම විහිදිලා යන්නේ. බලන්නක පින්වත්නි, ධර්මයේ පෙන්වනවානේ මෛත්‍රිය කියලා එක පතුරවන්න පුළුවන් බව. ඔබ අහලා ඇති මෛත්‍රිය පතුරවනවා කියලා. මේ මෛත්‍රිය පතුරවනවා කියන්නේ මේ සාමාන්‍යයෙන් මම දුක් නැත්තෙක් වෙම්මා, බිය නැත්තෙක් වෙම්මා කියලා විනාඩි දෙක තුනක් බලලා නැගිටලා මම මෛත්‍රිය පතුරවා කියලා කාටවත් කියන්න බෑ. මෛත්‍රී චිත්ත විමුක්තියට අදාළ කිට්ටු අධ්‍යාත්මික අත්දැකීමක් ඇතුළේ තමයි මෛත්‍රී පතුරවන්න පුළුවන්. එතකොට මගේ මෛත්‍රිය මේ පාරිසරික සාක්ෂිවල බලපානවා. මගේ මෛත්‍රී සහගතකම ලෝකයේ උපශාන්ත බවට උදව් කරනවා. ඒයි ප්‍රඥාවෙන් දල්ව ගත්ත තැනක. එනම් ප්‍රඥාවෙන් දල්වා ගන්නේ නැතුව හරියට හඳුන් කූරක් දවටනේ ඇතුලේ තියෙනකොට සුවඳවත් නෑ වගේ ඔබ ආභියෝගයකට මුහුණ දෙනවා. හැබැයි හඳුන් කූරක් පත්තු කරගත්තාම පත්තු කරපු වෙලාවේ ඉඳලා සුවඳ විහිදී යනවා. ඒ සුවඳ විහිදී යන්නේ අර සතර මහා ධාතුව දැවෙමින්, අර කළු කොටස දැවෙමින්. මේ කළු වර්ණී කියලා කියන්නේ බුද්ධ ශාසනයේ පෙන්වන්නේ දුර්වලකම, අපවිත්‍රතාවය හඳුන්වණ්ඩයි. ඒ නිසා මිනිසු කතා කරද්දී කියනවා, දේශනාවලත් තියනවා, අවිද්‍යාවේ අන්ධකාරයක් පවතින බව, ප්‍රඥාවේ ආලෝකයක්ද පවතින බව. ප්‍රඥාවෙන් ආලෝකමත් වූ තැනක අවිද්‍යාවේ අන්ධකාරය නැසී යන බවට, ප්‍රඥාවෙන් ආලෝකමත් වෙච්ච තැනක අවිද්‍යාවේ සමස්ත අන්ධකාරයම නැති වෙලා යනවා කියලා. එහෙනම් අවිද්‍යාවේ අන්ධකාරයක් පවතිනවා. අඳුරු වෙච්ච කොටස, කළු කොටස කියන්නේ අවිද්‍යාව පදනම් කරගෙන ඔබ තුල නොඑක ආකාරයේ ගොඩනැගෙන පුණ්‍යාභිසංකාර, අපුණ්‍යාභිසංකාර කියලා හිතන්න. යා තුල සංස්කාර ගතවීම කියලා හිතන්න. පුණ්‍යාභිසංකාර පැත්තකින් තියමුකෝ. පින්වත්නි, තමන්ව සසර දුර්වල කරන අකුසල සංස්කාරයයි පමණක් මේ වෙලාවේ හිතන්නකෝ. එබඳු අකුසල සංස්කාර අඳුරු කොටස් නම්, රාග ද්වේෂ මෝහ ඔබේ ජීවිතය අඳුරු කරන කොටස් නම්, එබඳු අන්ධකාර කොටස් ටිකක් නම් පින්වත්නි අපේ ජීවිතය ඇතුලේ, අපේ ඇතුළාන්තය තුළ හැසිරෙන මේ කළු කොටස් ටික අවිද්‍යාව පදනම් වෙච්ච දෙයක් නම්, මේ ප්‍රඥාවෙන් පත්තු කරපු තැන, ප්‍රඥාවෙන් දල්වපු තැන පින්වත්නි මේ කළු කොටස් දැවෙන්න පටන් ගන්නවා. මේ කළු කොටස් දැවී යන්න පටන් ගන්නවා. මේ කළු කොටස් දැවී යාමත් එක්ක එයා තුළ මතුවෙන්නේ කවර ස්වභාවයක්ද? මේ කළු කොටස් දැවී යාමත් එක්ක එයා තුළ මතුවෙන්නේ හාත්පසම ආලෝකමත් වීමක්. එතකොට ප්‍රඥාවෙන් ආලෝකමත් වීම කියලා කියන්නේ දල්වා ගැනීම කියන අර්ථයයි. ඒ කළු කොටස් දැවී යාම කියලා කියන්නේ මේ සංස්කාරයන්ගේ නිරුද්ධ වීමයි. එබඳු සංස්කාරයන් නිරුද්ධ වී යාමත් එක්ක සිද්ධ වෙන විචිත්‍රවත් ඉතා ප්‍රියමනාප තත්ත්වයක් තියෙනවා. මොකක්ද ඒ ප්‍රියමනාප තත්ත්වය? සුවඳවත් වීම. කෙනෙක්ගේ සුවඳවත් වීම කියලා කියන්නේ බාහිර දවටා ගැනීමක් නෙමෙයි, ගල්වා ගැනීමක් නෙමෙයි. බුද්ධ ශාසනයේ සුවඳවත් වීම යැයි අදහස් කරන්නේ අභ්‍යන්තරය තුළ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සහිත පිළිවෙතක් ඇතුළේ එයා තුළ මතුවෙන සුන්දර අත්දැකීම. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සහිත බවක් යම් කෙනෙක් තුළ මතුවෙනවා නම් ඒ මතුවෙන තැන පින්වත්නි හරි සුවඳවත්. බාහිර සුවඳවත් බව හෝ බාහිර දුර්ගන්ධය කියන එක බුද්ධ ශාසනයේ කිසිදු ආකාරයකින් තැකීමක් කරන එකක් නෙමෙයි. එහෙමනම් බුදු කුටිය සුවඳවත් කිරීම කියන එක විතරක් නම් ඔබේ අදහස. ඒක බුද්ධ ශාසනයේ වටිනා අර්ථයක් විදිහටම සලකලා නැහැ. කුද්දක නිකායේ තියෙනවා ආම ගන්ධ කියලා සූත්‍රයක්. එක්තරා බ්‍රාහ්මණෙක් පැමිණ බුදුරජාණන් වහන්සේට චෝදනාත්මකව කතා කළා. එයා චෝදනා කළේ එයා ආම ගන්ධේ නොවලඳන බවත්. ඒත් ආම ගන්ධ කියන කෙනේ පිළිගඳ කියන එක. පිළිගඳට අදාළ කිසිවක් ඔහු නොවලඳන බවත්. පිළිගඳට අදාළ දේවල් බුදුරජාණන් වහන්සේ වළඳන බවටත් ඔහු දෝෂාරෝපණය කළා. මේ පිළිගඳ ඔබ වහන්සේ ඇසුරු කරනවා නම් පාත්‍රේ පදනම් කරගෙන ඔබ වහන්සේ සංසිඳුණු මුනිවරේ කැටියට නිවුණු උත්තමයේ කැටියට මේ අපි නම් පිළිගන්නේ නැහැ කියලා ඔහු කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මන්ද හිනාවක් පාලා ඔහුට කියා සිටියේ සැබෑ ආමගන්ධේ වනාහි පාත්‍රයට වැටෙන දේවල් වල පවතින්නක් නොව සැබෑ ආමගන්ධේ වනාහි පාත්‍රවලට වැටෙන දේවල් වල පවතින්නක් නොව සැබෑ ආමගන්ධේ වනාහි අභ්‍යන්තරික දුර්ගන්ධයක් බවයි ඇතුලාන්තයේ පවතින දුර්ගන්ධයක් බවයි රාගය පදනම් කරගෙන ද්වේෂය පදනම් කරගෙන මෝහය පදනම් කරගෙන ඡන්දය නන්දිය තෘෂ්ණාව අභිනිවේශ අදිෂ්ඨාන ආදී වශයෙන් තමන්ට මුණ ගැහෙන ලෝකේ පදනම් කරගෙන තමන් තුළ මතුවෙන කෙලෙස් ව්‍යාකූලත්වය තියෙනව නේද? ඒ ව්‍යාකූලත්වයේ පදනම් කරගෙන යා තුළ ගොඩනැගෙන විතර්ක ਵਿਚාර තියෙනව නේද? ඒ මට්ටම මත පිහිටා යා තුළ මතුවෙන්නා වූ චිත්තචෛතසික ධර්ම තියෙනව නේද? ඒවා තමයි සැබෑම දුර්ගන්ධේ බව. පාත්‍රේ යම් දුර්ගන්ධයක් පිණ්ඩපාතේ වඩිනකොට යම් ශ්‍රාවකයෙක්ගේ අතින් යාළඟ තියෙන දේ වශයෙන් පාත්‍රයට පූජා කරපු දේ නිසා යම් ගඳක් හමනවාද ඒ ගඳ පාත්‍රයේ සෝදා ගැනීමෙන්ම අවසන් වන බව අභ්‍යන්තරික දුර්ගන්ධය තමා නිරේ දක්වාම අරගෙන යන බව පාත්‍රයේ සෝදා ගැනීමෙන් විසඳෙන ප්‍රශ්නයක් ස්වල්ප බවත් අභ්‍යන්තරික දුර්ගන්ධය මත පිහිටා කල්ප ගානක් නිරේ පැහෙන්න වීම මහා අනතුරක් බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. එම් පෙන්වා දුන්නත් එකලත් බොහෝ අය බුදුරජාණන් වහන්සේව ධර්මයේව ධර්මයේ තුල දියුණුවක් කරා යන්න පුළුවන් කියලා සමහර අය විශ්වාස කළේ නැහැ. ඒ බඳු අවිශ්වාසවන්ත ශ්‍රාවකයෝ අදත් මේ දේශනාව අහගෙන ඉන්න පුළුවන්. නමුත් ඔය පින්නතුල්ලා හැම වෙලාවකම මඳහත් වෙන්න කියලායි මම යෝජනා කරන්නේ. ඔබ මේක වර්ධවා ගත යුතු නැහැ. මෙය ඔබට ආහාර රුචිය මනාප පිළිගඳ සහිත ආහාරවලට යොමු කිරීමට කරපු දෙයක් නෙමෙයි. මේ මා ආමගන්ධ සූත්‍රයේ ඇති ධර්මකාරණයක් පැහැදිලි කළා පමණයි පින්වත්නි. ඔබගේ ආහාර රටාව සුපුරුදු පරිදි පවත්වාගෙන යන්න. ඔබගේ නිර්මාංශ ආහාර ඔබව ප්‍රබෝධමත් කරાવીයි ඔබ සිතනවා නම් ඒ දිගටම කළ යුතු දෙයක්. නිර්මාංශ වීම කියන්නේ ඉතා හොඳ මානවවාදීකමක් හැටියටයි අපි තේරුම් ගත යුත්තේ. නිබ්බානගාමි අර්ථයක් හැටියට තේරුම් ගත යුතු නැහැ. කුසලකාමි අර්ථයක් හැටියට තේරුම් ගත යුතු නැහැ. ඒ ඉතා මානවවාදී ආචාර ධර්ම පද්ධතියට අදාළ එක්තරා අවකාශයක් හැටියට විතරක් ඔබ දරාගත යුතුයි. සැබෑ පවිත්‍රතාවේ වනාහි අභ්‍යන්තරික කෙලෙසුන්ගෙන් බැට නොකන මට්ටමට තමා තුළ ගොඩනැගෙන සංසිඳීම වශයෙන්මයි අපි දරන්න ඕන. මේ විදියට පින්වත්නි අවිද්‍යාවේ කළු කොටස් අවිද්‍යාව පදනම් වූ අභිසංස්කාරයන්ගේ දුර්වල ප්‍රවාහය තමන්ගේ ජීවිතය තුළ ඉක්ම යාම ඉවත්ම යාම ජීවිතෙන් අයින් වීම පින්වත්නි මේ මිහිමත සුන්දරම කුසලයක්. මේ මිහිමත ආශ්චර්යවත්ම අවකාශයක්. ඒ කළු කොටස් දැවී යාමත් එක්ක මතුවෙන මහා කරුණාව මහා ප්‍රඥාව පදනම් කරගත්ත භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නු පණිවිඩය ඒ මහා කරුණාව මහා ප්‍රඥාවට අදාළ තත්වයක් තමන් තුළ මතුවෙනවා. ඒ මතුවෙන තත්වේ මහා කරුණාව නෙමෙයි. මොකද මහා කරුණා සමාපත්තියට සමවදින්න පුළුවන් අපගේ බුදුරජාණන් වහන්සේට විතරයි. මහා ප්‍රඥාවක් තිබුණේ අපගේ බුදුරජාණන්සට විතරයි. මහා කරුණාව මහා ප්‍රඥාව මත පිහිටා ලෝකයා උදෙසා ධර්මී මතු කිරීම බුද්ධ ගුණය ඇතුළේ අපි සම්බුද්ධත්වය ඇතුළේ කතා කරන්නේ. පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාවට අදාළ එක්තරා අධ්‍යාත්මික ප්‍රවේශයක් ඔය පින්වතුන්ලා තුළ මතු වෙන්න පටන් ගන්නවා. ඒ මතුවීම අතිශයින්ම යහපත් දෙයක්. ඒ මතුවීම නරක දෙයක් නෙමෙයි. ඒ මතුවීම බොහොම හොඳ දෙයක්. ඒ මතුවීමට අප ජවයක් ගොඩනගා ගත යුතුයි, උපකාරාර්ථයක් ගොඩනගා ගත යුතුයි. එනිසා සැබෑ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට පින්වත්නි, ප්‍රඥාවෙන් දල්වා ගත තැනක අවිද්‍යාවේ කළු කොටස් දැවීමත් එක්ක අර දවටනිය සුවඳවත් කළත් සුවඳවත් නොවුණු හඳුන් කූරක සුවඳ සිසාරා විහිදෙන්න පටන් ගන්නවා. ඒ ඊටාම චමත්කාරජනක මනස්කාන්ත සුවඳක්. ඒ මනස්කාන්ත සුවඳ වගේ මේ ධර්මයේ දරපු ධර්මයනු විමසන ඇතිවෙන නැතිවෙන රිද්මය ඥානයෙන් දකින ඇතිවෙන රැතිවෙන රිද්මය ඥානයෙන් දැකපු තැනක එබඳු ඇතිවෙන නැතිවෙනකම ඇතුළේ සමුදය නිරුද්ධ වෙන එක ඇතුළේ හටගෙන බිඳී යාම ඇතුළේ අනිත්‍යතාවයට වඩා අන් කිසිවක්වත් නැහැ. ලෝකේ පදනම අනිත්‍යතාවයයි. එබඳු අනිත්‍ය වී යනවනම් ඉපදීම බිඳීම දෙකෙන් මේ ලෝකේ පෙළෙනවනම් එතන තියෙන්නේ දුකක්මයි. දුකට වඩා වැඩි යමක් ඇත්තේ නැමයි. දුකමයි එතන තියෙන්නේ. එබඳු අනිත්‍ය නම් දුක නම් මම කියලා අල්ලගන්න පුළුවන් දේවල් මොනවද? මගේ කියලා ගන්න පුළුවන් දේවල් ටික මොනවද? මගේ වසඟේ පවත්වන්න පුළුවන් යයි ලෝකෙ අහුලගන්න පුළුවන් දේවල් මොනවද කියලා තමන්ගේ ජීවිතේ විමසා බලනකොට එයා තුළ ප්‍රකට වෙන අනාත්ම ස්වභාවයයි ඥාන සම්ප්‍රයුක්ත ශ්‍රාවකයා තුළ ප්‍රඥා ගෝචර බවක් මතුවෙනවා. මේ වචන දෙක ඉතා පරිස්සමින් දකින්ද. ඥාන සම්ප්‍රයුක්ත වීමත් ප්‍රඥා ගෝචර වීමත්. ප්‍රඥාව සහ ඥානය කියන්නේ එකක් නෙවෙයි, එක දෙකක්. ඥාන සම්ප්‍රයුක්ත වෙනවා ප්‍රඥාව පදනම් විකරගෙන තමයි ගෝචර කරගන්නේ ලෝකේ, ගොදුරු කරගන්නේ. ගෝචර කියන්නේ ගොදුරු කරගන්නවා කියන එකනේ. අරමුණු ටික ගොදුරු කරගන්නකොට ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාවට පදනම හදලා තියෙනවා ඥානය. සමුදේ නිරුද්ධ වෙන, ඇති වෙන නැති වෙන, හටගෙන බිඳෙන මට්ටමට ලෝකය පිළිබඳ කියවා ගැනීම ඥානයට අදාළයි. එබඳු ලෝකයක් නම් එක අනිත්‍යයි, එක දුකක්, එක අනාත්මයි, එක කලකිරිය යුතු දෙයක්, එක අතහැර දැමිය යුතු දෙයක්, එක නොඇලිය යුතු දෙයක්, එකතු නොවී වාසය කළ යුතු දෙයක්, නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක් ආදි වශයෙන් දකින්න එක ප්‍රඥා ගෝචරකම. ඒකට අදාළ වෙන්නේ කුමක් නිසාද කියලා බලන එක ඥාන සම්ප්‍රයුක්තකම. එන ඥාන සම්ප්‍රයුක්ත ප්‍රඥා ගෝචර ශ්‍රාවකයෙක් විදිහට බලනකොට එයා තුළ පින්වත්නි පුදුමාකාර සත්පුරුෂකමක් විසිරිලා යනවා, මනුස්සකමක් විසිරිලා යනවා. බුද්ධ ශාසනයට එකතු වෙච්ච සුන්දර ශ්‍රාවකයෙක් තුළ මතුවෙන මනුස්සකමමයි. එබඳු මනුස්සකමක් එයා තුළ මතුවෙලා යනවා පින්වත්නි. හාත්පස සිසාරා ඒ මනුස්සකම විසිරිලා විහිදිලා යනවා පින්වත්නි. ඒ මනුස්සකම විසිරිලා විහිදිලා යනකොට ඒ මානවවාදීකම එයා තුළ මතුවෙනකොට පින්වත්නි කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව ආදී ඉතා ඉහළ ආධ්‍යාත්මික ගුණධර්ම මේ ලෝකයේ ඉස්දිරියේ මතුවෙනවා. ලෝකයත් එක්ක නොතැවරෙන, ලෝකයත් එක්ක නොඇලෙන, ලෝකයත් එක්ක තැවරුන් නැති ජීවිතයක් එයාට ලැබෙනවා. ඒ බඳු නොතැවරුණු ජීවිතයක් තියෙනකොට ඒ නොතැවරුණු ජීවිතය ඇතුළේම යා තුළ සිද්ධ වෙන පෙරපසු නොවී සිද්ධ වෙන දෙයක් තියෙනවා, කළු කොටස් දැවී යාම. මේ කළු කොටස් දැවී යාමත් එක්කමයි පින්වත්නි සුවඳවත් වීම කියන එක එයාගේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ. පින්වත්නි මේ සුවඳවත් වීම කියන එකත් එක්ක ඒ කළු කොටස් දැවී යාම කියන සිදුවීම සිද්ධ වෙනකොට මේ දැවීම කවදා වෙනකන් සිද්ධ වෙයිද? ඒ දැවීම කොයි තරම් කාලයක් පවතීද? පින්වත්නි කළු කොටස් අවසන් වෙනකන් දැවෙනවා. හඳුන් කූරු ගහපු බඳුන් දෙස බලන්න. පුංචි පුංචි කූරු කැලි ගොඩාක් ඉතුරු වෙලා තියෙනවා. ඇත්තෙන්ම ඔබ කවදාවත් කල්පනා කරලා තියෙනවද මේ බඳු පුංචි කූරු කැල්ලක් ඉතිරි වෙලා තියෙන්නේ ඇයි කියලා? පින්වත්නි බඳු පුංචි කූරු කෑල්ලක් පවා නිකෙලස් මුනිවරයෙක්ගේ කතාව මවා පානවා. ඇයි මේ හඳුන් කූරු ගහන බඳුනක පුංචි කූරු කෑලි ගොඩාක් ඉතුරු වෙලා තියෙන්නේ? දැවෙන්න කිසිවක් නැති නිසා. දැවෙන්න කිසිවක් නැති තැනක සදාතනිකව නිවි යනවා. පුංචි කූරු කෑල්ලකින් හඳුන් කූරේ අවසානය සනිටුහන් කරන්නේ දැවීමට අවිද්‍යාවේ කළු කොටස් කිසිවක් නැතුව. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨිආශ්‍රව ආදී ආශ්‍රව කිසිවක් දැවෙන්න නැතුව අවසාන ශරීරයක් පමණක් දරාගෙන ඉන්න මහරහතන් වහන්සේ සම්බන්ධ කතාව, රහතන් වහන්සේට අදාළ පණිවිඩය හඳුන් කූරු බඳුනක් ඇතුළේ පව ඔබට හම්බ වෙන්න පුළුවන්. මේ බඳු ඉතා ගැඹුරු කමඨහනක් ඔබ දල්වන හඳුන් කූරක් ඇතුළේ තියෙනවා යයි කවුද විශ්වාස කරන්නේ? එහෙමනම් මේ හැම තැනකම තියෙන්නේ සත්‍ය අවබෝධයට අදාළ පණිවිඩ. ඒ සත්‍ය අවබෝධයට අදාළ පණිවිඩ දරන්න පින්වත්නි, ඒක වචනින් පුරුදු කරන්න පින්වත්නි, තමන්ගේම දැක්මින් තමන්ගේම ජීවිතය ඉස්සරහට අරගෙන මේ යථාර්ථය දකින්න පින්වත්නි, එබඳු යථාර්ථවාදී දැක්මක් පිණිස මේ දේශනාව උපකාර වේවායි මම ඔබට ආශිර්වාද කරනවා. අද නෙතෙපෙම් නාලිකාව තුලින් මේ දේශනාවට අනුග්‍රහයගෙන කටයුතු කරන්නේ නොම්බර 544 හමුදා කඳවුර පාර කවරක්කුළම ගල්කුළම පදිංචි එස්.එම්. නන්දාවති මැණිකේ මහත්මිය ප්‍රදාන පින්නතුන් දායකත්වයේගෙන කටයුතු කරනවා. නන්දාවති මහත්මියගේ 85 වන ජන්මදිනය වෙනුවෙන් ඇයට ආශිර්වාදාත්මක ධර්මදානයක් හැටියටයි මේ උතුම් දේශනාවට එතුමිය දායකත්වයේගෙන කටයුතු කොට තිබෙන්නේ. එවැගේම 93 වන ජන්මදිනයේ දෙන පී.එම්. ටිකිරිබණ්ඩා මහත්මාටද නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. දෙපාර්ශවගත පරලෝක ප්‍රාප්ත දෙමව්පියන් ප්‍රදාන සියලු ඥාතීන්ටද, දියණියගේ ස්වාමි පුරුෂයාණන් වන ධර්මසිරි බණ්ඩාර දිසානායක බෑණනුවන්ටද, නන්දාවති මහත්මිය සහ ටිකිරිබණ්ඩා මහත්මා ඇතුළු පිනතුන් නමින් මිය පරලෝක ගියා වූ සියලු ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ ධර්ම දානමය කුසල් හේතුපකාර වේවා. සුජීවත්ව සිටින දියණියන් වන පී.එම්.එස්. දිල්රුක්ෂි මහත්මිය, ටී.ඩී. නදී කුමාරි මහත්මිය කෙන අයටත්, බෑනාවරුන් වන මංගලාභේ ගුණවර්ධන, මහින්දලාල් කුමාරසිරි කියන මහත්වරුන්ටත්, පසිඳු කවිෂාන්, ජනිදු නවීෂාන්, උමේද ඉෂාන්, රන්දික සඳරුවන්, අසන්ත බුද්ධික කියන පින්වත් දරුවන්ටත්, වරුණි නිසංසලමිනි බිරියට සහ පවුලේ අනෙකුත් සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. නන්දාවති මෙනිකේ මහත්මිය, ටිකිරිබණ්ඩා මහත්මා ප්‍රදාන, පවුලේ දරුවන්, මුණුබුරන් ඇතුළු සියලු දෙනාගේ ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ කුසල් හේතු උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටද, පින්වත් කැටවල හේමාලෝක නායක ස්වාමින් වහන්සේටද, අපගේ දෙමව්පියන්ටද, සියලු දෙනාටමද, ගුරු ස්වාමින් වහන්සේලාටද මේ කුසල් නිරෝගී සුව පිණිස වේවා, ජීවිතාවබෝධය පිණිස වේවා, සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන මේ ගෞතම බුදුසසුනේදීම සදාතනික සංසිඳීමට දේශනාව බලවත් වේවායි අපි අදිෂ්ඨාන කරනවා. සතරවරම් රජදරුවන්, සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
1: සාධු සාධු සාධු. අද අඟහරුවාදා නෙතෙෆෙම් ධර්ම දක්ෂිණා ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතිපූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්, කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 363, ඒ වගේම 0776 7163 872, 0776 7163 872 තමයි දුරකථන අංක.
2: දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට, තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

Nyt FM. Pirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා.

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

දුටු ගැමුණු මහරජතුමාණන් විසින් රන්පත කලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර නිතර භාවිත කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද ආනුභාව සම්පන්න ගාථා රත්නය ඔබේ සියලු කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිසත් මෙම ගාථා රත්නය ඔබට ශක්තියක් වනු නියතයි.

Nettefem Ferit Mandepil. Buddha Dhamma Sangayana Tunuruvane Balayin Atheta Vartamana Anagatayana Tun Kalhima Sita Selasu Anubhava Sampanna Jaya Pirit Desumin Anithya Dukha Anatmayana Tilakunu Pasakkaraganna Tek Va Pit Semyana Tun Duskipimin Hataganna Rogabadha Duruvi ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nit FM. Nit FM. Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ ධම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Spirit Vanderbilt.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශිර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.